0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
4: මන් නම් හිතන්නේ නැත.
2: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
2: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙවයි.

0: සුබ දෙසනක් දැන් වෙලාව දෙසන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: තේදි කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවියේ.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්පෘතියක මේ ආණ්ඩුවේ ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: මොකෝ මේ තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ආගියතක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
10: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
15: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
16: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
17: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
18: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
19: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
20: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
22: සියත පොකට් මනි අනුග්‍රහය.
23: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
24: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
25: සියත හෙඩ්ලයින් රිවියු.
26: අමාත්‍යංශ ඩිජිටල් කිරීමට රජයේ නව වැඩපිළිවෙලක්. 22 සංශෝධනය පිළිබඳ ආණ්ඩුව දැඩි ස්ථාවරයක. එල්නිනෝවේ වැඩිම බලපෑම උතුරුසා නැගෙනහිර පළාත්වලට. වියලි කාලගුණය හමුවේ දැඩි සෞඛ්‍ය අවදානමක්. ජල ගැලීමෙන් නේපාලයේ අතුරුදන් සංඛ්‍යාව 2400 ඉක්මවායි.
24: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
27: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
28: Weekend සියත.
1: දෙකයි දශම දෙකෙන් 98.4 සියත දෙව

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අමාත්‍යංශ ඩිජිටල් කිරීමට රජයේ නව වැඩපිළිවෙලක්. 22 වන සංශෝධනය පිළිබඳ ආණ්ඩුව දැඩි ස්ථාවරයක. එල්නිනෝවේ වැඩිම බලපෑම උතුරු සහ නැගෙනහිර පළාත්වලට. වියලි කාලුකුණේ හමුවේ දැඩි සෞඛ්‍ය අවතාරණමක්. ජල ගැලීමෙන් නේපාලයේ අතුරුදන් සංඛ්‍යාව 2000 ඉක්මවයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණීය ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය පවසනවා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාග්‍රස් සැතට්වේට් විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් විශේෂ නියෝජිතවරිය සඳහන් කර ඇත්තේ යෝජිත විවස්සා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ තැබීම සඳහා යෝජනා කර ඇති සංශෝධනය මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස දීර්ඝ වන බවයි. එහිදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේ මේ විධායකයේ බලපෑමකින් තොර සිදුවන්නක් බවයි. සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩුගොඩ ගැසීම සහ ප්‍රමාදයන් අවම කිරීම බවද ශ්‍රී ලංකා රජය මෙමගින් අවධාරණය කර තිබෙනවා. 22 අනුක්‍රම විවස්සා සංශෝධනය කවුරුන් කුමක් පැවසුවත් අනිවාර්යයෙන්ම ගෙන එන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
2: මේක ඇවිල්ලා ජනතාව ගැන හිතමින් ගත්ත විවසා සංශෝධනයක් කියන එක අපි දිගින් දිගටම කිව්වා. ඒ වගේම පැහැදිලි කරලා පෙන්නනවා මේ විශ්‍රාම වයසවල වැඩි කිරීම කරන්නෙම සම්පූර්ණ අධිකරණ ප්‍රතිසංස්කරණයේ ක්‍රියාවලියක් හැටියට. සාවි සංඛ්‍යා වැඩි කිරීම, නඩුකාරගේ සංඛ්‍යා වැඩි කිරීම යන දවසේ. ඉතින් විපක්ෂයට මේ හැදලා තියෙන වලිපුව මොකද්ද කියලා ඉතින් හෙටන්නේ ජනතාවට පැහැදිලි වෙයි. සියල්ලම අපි සකස් කරපු විදිහම අපි කැබිනට් කමිටුවක් කරා සාකච්ඡා කරමින් මේ වැඩ කටයුතු කරමින් යනවා.
3: දැන් 22 අනිවාර්යෙන් ගේනවද?
2: නැතු. විරෝධයෙන් වල හැමකටම රිවර්ස් කරන්න ඕනද? අපි කරන්නේ ජනතාව වෙනුවෙන් ගත්ත නිවැරදි දේවල් අපි කරනවා.
1: 22 සංශෝධනය ගෙනීම සම්පූර්ණයෙන්ම වරතක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර ප්‍රකාශ කළේ.
4: මෙය සම්පූර්ණයෙන් මේ පනත ගෙනීමම සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව මතු කරේ කාරණයක් විදියට. ඒ අනුව අත වශයෙන් මෙය නැවත මුල ඉඳලා ගැසට් කරලා ආපහු නැවත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. ඒ නිසා මූලික වශයෙන් තිබෙන ප්‍රශ්නයක් තමයි පනත් කඩුම්පත මුල ඉඳලම වොයිඩ් ඇබ් ඉනිෂෝ. ඒ කියන්නේ මුල සිටම නීති විරෝධී ලෙස තමයි මෙය වැරදි කියන කාරණය තමයි අපේ මූලික අකීබවට පත් වෙලා තිබෙන්නේ.
1: ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පැවසුවේ.
5: ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකින් සහ නිලධාරීන්ට සහ ආණ්ඩුවට සම්බන්ධ අයට තව නීතියකුත් මේ හරහා ක්‍රියාත්මක වෙන්න තියෙන අවදානමක් තියෙනවා අනාගතයේ. දැන් නෑ ඒක දැන් ඉදිරි අධිකරණයේ කොහොම ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. නමුත් අනාගතයේදී මේ කරන්න හදන වැඩපිළිවෙල තුලින් මේ වගේ තත්ත්වයක් උදා වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ කියන්නේ දැන් ආණ්ඩුව ඡන්ද තියන්නේ නෑ කියලා ලොකු කැම්පේන් එකක් යනවා. අපි දැකලා කොට්ටහච්චි මන්ත්‍රීතුමිය ඇයගේ අනුගාමිකයෝ කීප දෙනෙක්ව ගෙන්නගෙන දැන් ඉස්සරහට ඡන්දත් නෑ, නැතිවර නෑ, බය නැතුව අපි වැඩ කරන්න ඕන වගේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා.
1: එල්නිනෝ තත්ත්වයෙන් වැඩි බලපෑමක් සිදුවිය හැක්කේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට බව භූගර්භ විද්‍යා පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමින්.
6: එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත් සරල වශයෙන් ඉතාම සරලව විදිහට මේ ගැන සඳහන් කරොත් ලංකාව දූපතක් නිසා සිද්ධ වෙන බලපෑම් දෙවෙන්න පුළුවන් නොඑක ආකාරවලට. නමුත් විශේෂයෙන් ගත්තොත් නියම් කාලයක් එන්න පුළුවන් කියලා මා දැක්ක බොහෝ වාර්තාවල තියෙනවා. නියඟ බලපාන්න පුළුවන් උතුරු දකුණු රේඛාවෙන් නැගෙනහිර පැත්තට වඩා නියම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වඩා වැඩි වර්ෂාපතන ලැබෙන්න පුළුවන් එම රේඛාවෙන් බටහිර පැත්තට කියලා. සරල වශයෙන් ගත්තොත් ඒ වගේ තත්ත්වයකට අපිට සරල කරන්න පුළුවන්.
1: දිස්ත්‍රික් 7කට බලපෑ ඇති වියලි කාලගුණෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යා මේ වන විට 84,545ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලපෑමට ලැක් ඇත්තේ සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංඛ්‍යා 25ක්. ඒ අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පුද්ගලයන් 75,734ක් වෙත පානීය ජලය බෙදා දෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ලබන 7 වනදා දක්වා දිවිනිටි හෙලින් සූර්යා මුදුන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට රජය විසින් කඩිනමින් සැලසුම සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සවයක් අමතමින්.
7: ආහාර නොමැතිකම තුල වනාලි මිනිස් ගැටුම වර්ධනය වෙන්න පුළුවන්. මේ යනාදී වශයෙන් ප්‍රශ්න රැසක් නිර්මාණය වීමේ ඉඩ කඩ තිබේ. මේ හැම දෙයක් පිළිබඳවම අපි අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්නට ඕන. ඉතින් මං හොඳින් දන්නවා ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාව පමණක් නෙවෙයි රටේම ජනතාවද බොහොම අමාරුවෙන් ඉන්නේ. මේ වගේ මහා දැවැන්ත කාර්යයක් ඉෂ්ට සිද්ධ කරනකොට කී දෙනෙකුට කොතරම් ප්‍රමාණයක් උදව් කරන්න පුළුවන්ද නැද්ද කියන එක අපිටම හිතා ගන්නට බෑ. අද අපේ රටේ දුප්පත්කම 30%-40%
1: ආණ්ඩුව විසින් ගොවීන් රැකගැනීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන පැවසුවේ.
3: ගබඩා අපි ඇත්තරම පුරවලා තියෙනවා. නමුත් දැන් මේ යලකන්නේ වගාව අවසන් වෙනකොට මිල පිළිබඳ ගැටලුවක් ගොවියන්ට ඇති වුණා. නැවතත් මිලියන 7500ක් රජයේ විසින් ඊයේ පෙරේදා වෙන් කරනු ලැබුවා. විශේෂයෙන්ම තුලුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පදනම් කරගෙන සහන ණය ක්‍රමයක් යටතේ වුන්ට ඒ මුදල ලබා දීලා රුපියල් 120 කියන නිශ්චිත මිලට වී මිල දී ගැනීම සඳහා. ඉතින් මම හිතන්නේ ගොවි මහත්තයෙකුට වී කිලෝ 3-4000ක් එම මෝල් හිමියන් වෙත අලෙවි කර ගැනීමේ අවස්ථාව හැකියාව තියෙනවා.
1: පවතින වියලී කාලගුණය හමුවේ ජනතාව අතර රෝග රැසක් පැතිර යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයේ පෝෂණ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළේ විජලණ ඇති වූ විට ශරීරයේ පවතින විෂ ද්‍රව්‍ය ශරීරයෙන් පිට නොවීම හමුවේ පිළිකා රෝග ඇති විය හැකි බවයි. ඇය මේ බව පැවසී මාධ්‍ය හමුවකට එක්වමින්
8: පවතින උෂ්ණාන්දිතික පරිසරය දිහා බැලුවාම ඒ කියන්නේ මෙම තත්ත්වයේ ඉතාමත්ම තදින් අපේ මනුස්ස සරවලට බලපානවා. පළවෙනිම එක තමයි විචලනය. දැන් අපිට නොදැනීම විචලනය වෙන්න පුළුවන්. මොකද අපිට විචලනය වෙලා වතුර විපාසය වෙන්න නම් අඩුම ගාන 80% විතර ඇඟේ විචලනය වුණාම තමයි අපිට වතුර විපාසය හැදෙන්නේ. ඉතින් ඒක අපි නොදැනීම අපේ ඇඟේ වියලි විචලනය වෙනවා. විශේෂයෙන්ම අපි සෛල විචලනය වෙනකොට අපේ තියෙන ගන්න විෂ ද්‍රව්‍ය ඇඟෙන් පිට කර ගැනීමේ තියෙන හැකියාව අඩු වෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තියෙන එතකොට අපි කියනවා මේ මාට ඇත්තටම ෆ්‍රී රැඩිකල් කියලා. මේවෙන් එතකොට පිළිකා වගේ තත් වෙන්න හැකියාවත් වැඩි වෙනවා දිගු කාලින විදිහට බැලුවාම. නමුත් කෙටි කාලින විදිහ බැලුවාම විචලනය නිසා හුඟක් වෙලාවට අපේ ඇඟේ ලවණ තත්ත්වය අඩු වෙනවා.
1: පළතුරු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් අහිමි වන ලවණ නැවත ලබා ගැනීමට හැකි බවයි වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ.
8: කොමඩු වගේ ආහාර වලින් විශේෂයෙන් පළතුරු වලින් අපිට ඇඟට ලවණ ගතියත් ලබා ගැනීමට වැදගත් වෙනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම වකුගඩු රෝගයක් නැති කෙනෙකුට කෙසෙල් ගෙඩියක් පාවිච්චි කිරීමෙන් අපිට අර නැති වෙන ලවණ ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපි මේ මාගේ කාලවලදී වතුර වලට අමතරව මේ මාගේ ආහාර පාන ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි නොදැනීම අපේ ඇඟේ විචලනය ආවොත් හිටන් අපිට ඒක තදබල විදිහට ලෙඩ රෝග වලට බලපාන්න පුළුවන්.
1: කඩදාසි භාවිත කිරීමෙන් තොරව සියලු අමාත්‍යංශ ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක් මෙවන විට සෙත්සිරිපාය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වමින්.
9: මේක අර පේපර්ලස් කියන්න බැරි වෙයි. නමුත් පේපර්ලස් හබ් එකක් වෙන්න ඕන. මේක ලංකාවේ පළවෙනි මම UD එකට කියනවා. ඔබතුමාලා මේක ලංකාවේ පළවෙනි ඩිජිටල් හයිබ්‍රිඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් හබ් එක බවට පත් කරන්න ඕන. අපිට අවශ්‍යයි මෙතනින් ලංකාවට එතන ස්ටේෂන් වෙන මිනිස්ට්‍රීස් තුන විතරක් නෙමෙයි. මේක ගොඩාක් තව තියෙනවා. මෙතන ඇත්තටම ගෞටෙක් එකේ යුනිට් එකක් දෙන්න. අව ප්‍රයිවට් සෙක්ටර් එකේ ඩිජිටල් පැත්තයි. ලංකාවේ පළවෙනි ඩිජිටල් හයිබ්‍රිඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් සෙන්ටර් එක මොකක්ද කියලා අහුවොත් සෙත්සිරිපාය තුන වෙන්න ඕන.
1: කොළඹ වරායලෝ ප්‍රමුඛතම බහලු මෙහෙයුම් වරායන් 24ට තේරීපත්ව තිබෙනවා. ඒ නවතම ඇල්ෆා ලයිනර් දක්තානුවයි. මෙම වසරේ පළමු භාගය තුළ කොළඹ වරාය මෙහෙව ඇති බහලුම් සංඛ්‍යාව මිලියන 4.44. එය පසුගිය වසරට සාපේක්ෂව 11.9 වර්ධනයක් බවයි වරාය අධිකාරිය සඳහන් කළේ. පෙරහැර සමයේදී මහනුවර නගරයේ එක් දිනක එක්රැස් කරන ලද කසල ප්‍රමාණය ටොන් 260ක් බව නාගරික කොමසාරිස් ජෙනරාල් ඉන්දිකාබේ සිංහ පවසනවා. පොලිතීන් සහ ප්ලාස්ටික් වැඩි ප්‍රමාණයක් කසල ලෙස එක්රැස් වන බවයි ඇය පැවසුවේ.
10: 37 වෙනිදා පෙරවරුව වෙනකොට, කියන්නේ 27 වෙනිදා දවසේ සහ අද දවසේ නැතුව අපිට මේ වෙද්දි කසල ටොන් 260ක් මේකේ තියෙනවා. මේ ටොන් 260 තුල තියෙනවා අලින්ට කෑමට දුන්නු ශාකමය කොටස් ඉතුරු, එතකොට අලි වසුරු, ඊළඟට ඉඳුල්, පොලිතීන් සහ ප්ලාස්ටික්, ඊළඟට කඩදාසි, මේ සියල්ලම

0: සිරව සිටි පුද්ගලයන් 4000කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමටද එරට සාහන සේවා කණ්ඩායම් සමත් වුණා. මේ අතර බාහිර රටවල ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහය ලබා ගැනීම නේපාලයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ආපදාවට ලක් වූවන් ගලවා ගැනීමේ කටයුතු ආරක්ෂකාංශ සහය ඇතිව සිදුවන බවයි. මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කරමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. නේපාල මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, දකුණු කොරියාව සහ බංගලාදේශ යන රටවල් ගලවා ගැනීමේ කණ්ඩායම් නේපාලයට එවීම සඳහා අවසරීලා සිටි බවයි. වෙනිසුලාවේ ඉන්ධන සංචිතවලින් බැරල් බිලියන 65කට වැඩි සංඛ්‍යාවක් තමන් විසින් පාලනය කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ සඳහා වෙනිසුලාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. මෙම ඓතිහාසික ගනුදෙනුව මගින් ඇමරිකානු තෙල් සංචිත දෙගුණයකට වඩා වැඩිවනු ඇති. සියලු ඇමරිකානුවන් සඳහා සැලකිය යුතු අගයකින් ගෑස් සහ ඉන්ධන බිල අඩු කිරීමට හැකිවනු ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මෙම වසර මුලදී ඇමරිකා විසින් වෙනිසුලානු ජනාධිපති නිකොලස් මතුරෝ සී බාහිරට ගැනීමත් සමග වෙනිසුලාවේ ඉන්ධන සංචිත භාවිත කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පොරොන්දු වුණා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සඳහන් කළේ මෙම ගනුදෙනුව ඇමරිකාව සහ වෙනිසුලාව යන දෙපාර්ශ්වයටම දැවැන්ත ජයග්‍රහණයක් වන බවයි. ජලි සිරස්තල අමාත්‍යංශ ඩිජිටල් කිරීමට රජයේ නව වැඩපිළිවෙලක්. 22 සංශෝධනයේ පිළිබඳ ආණ්ඩුව දැඩි ස්ථාවරයක. එල්නිනෝවේ වැඩිම බලපෑම උතුරු සහ නැගෙනහිර පළාත්වලට. විලි කාලගුණයේ හමුවේ දැඩි සෞඛ්‍ය අවධානමක්. ජල කෙලීමේ නේපාලයේ අතුරුදන් සංඛ්‍යාව 2000 ඉක්මවයි. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත පීලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පෑයෙන් පෑපුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අබිරහස් බලවේග තියෙන ඉර බැහැලා ගියාට පස්සේ කිසිම කෙනෙක් ඇතුල් වෙන්න බය වෙන ඝන කැලෑවක්.
2: අහම්බෙන් මේ කැලෑවට ඇතුල් වෙන කෙනෙක්ට ෆේස් කරන්න වෙන්නේ කැලෑව ඇතුලේ හැංගුණු මිස්ටීරියස් සුපර් නැචරල් ෆෝස් එකකට.
1: මේ විදිහේ අමුතුම කතාවක් තියෙන ද V1 මූවී එක ළඟදිම රිලීස් වෙනවා.
2: සිද්ධාර්ථ් මල්හෝත්‍රා තමන්න තමයි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ.
1: මේ මිස්ටීරියස් ෆිල් එක තවත් වැඩි කරන්න විශාල් මිස්ට්‍රා, අමිත් ත්‍රිවේදි වගේ ටැලන්ටඩ් මියුසිෂියන්ස්ලා එකතු වෙලා තමයි ෆිල්ම් එකේ මියුසික් ක්‍රියේට් කරලා තියෙන්නේ.
2: ඉතින් V1 කියන්නේ අතීතයේ තිබුණා කියන මේ අද්භූත බලවේග ගැන ආයෙත් අපිව හිතන්න පොළඹවන වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්.
0: Talk of the town.

0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455111.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජි. ආ, තේකබඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා

0: ලෙක්ෂස් පයිසීතා දැන් රටපුරා. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ chance එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. 98.2 98.4
3: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි.
4: We can see it now.

0: උදසන 7යි විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936.03

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: සර් නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumix. Aluminium ඕන තරම්, Alumix නම් ඉස්තරම්.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න.
6: Siri board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Mum's Joy refined pol tel ඉතිරි රුපියල් 490යි. Goldie chicken sausages value pack ඉතිරි රුපියල් 250යි. Pepsi ඉතිරි රුපියල් 110යි. Signal strong tea toothpaste ඉතිරි රුපියල් 105යි. Cargill's Food City.
2: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: රාජ්‍යරය ගොබ්බයා.
11: ඒයි හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
7: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
12: 98.2 98.4 සියත දෙව

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: කතරගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
4: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
3: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
6: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
7: ඒත් ලොකු කරලා නේද?
6: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
10: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කුන්දේසි සහිතයි.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
15: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
14: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
16: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
14: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
14: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නීති නේද?
19: දෙවනසේ කුල අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ බ්‍රාංක රේටින් ඒජන්සි BBB- stable outlook
1: 98.2 98.4.
7: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
3: we can see ata

බිස්නස් වලට ට්‍රක් හොයලා ඇති වෙලාද? අඩි 7 ඉඳන් 16 වාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල් ස්පොට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි.

0: මෙම බිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
0: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 වට්ස්ඇප් කරන්න. සතියේ දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4 රුපියල් 5000.
6: සියත පොකට් මනි 98.2 98.4 සියත දෙවයි.

0: උදැසන 8:04 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ ටොයෝටා වාහනය ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003

0: එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: 98.2 98.4
2: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
3: We can see you there.

0: හිතවතුන හිතෝදීන්. ඉතින් සුභ සතියන්තයක් වේවා. එහෙනම් ඔන්න අදත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත AI නාට්‍යයක් ඈ.
1: පසුබිම.
0: පසුබිමක් නෑ කෙලින්ම ගමු.
1: එල. ආ එන්න එන්න. ඔන්න අද මම මග බලාගෙනම හිටියා හොඳේ. සෙනසුරාදක් එනවා කියන්නේ ඉතින් හරිම විනෝදයි නේද?
0: මේ මොනවද කතා?
1: දුමක් නැද්ද?
0: ඇයි නැත්තේ? තියෙනවා තියෙනවා. කීයටද එහෙම් පිටත් උනේ?
1: ඇයි හත්වලාමි? මම බස් එකේ නැගලා කෝල් කරේ. ඒ වෙලාවෙනි පිටත් උනේ. මෝඩ ප්‍රශ්න නම් අහන්න එපා.
0: ඉතින් මොනවද ගෙනාවේ? ගමු බලන්න.
1: මුකුත් ගෙනාවේ නෑ ඉතින්. බස් එක නතර කරේ නෑනේ කොහෙවත්ම. දුමක් නැද්ද?
0: මොකද්ද?
1: දුමක් නැද්ද?
0: තියෙනවා තියෙනවා. දුමක් තියෙනවා. මොකද අනේ මේ ආපු වෙලේ ඉඳන් දුමක් ගැන අහන්නේ.
1: දුමක් තියෙනවද කියන්නකෝ.
0: තියෙනවා හත්වලාමි, දුමක් තියෙනවා. එන්නකෝ. යන්
1: යන් යන්. ගමු බලන්න. ඇයි මේ කුස්සියට ආවේ?
0: මේ තියෙන්නේ දුම.
1: මොකක්? මේකද දුම?
0: මේක තමයි අපේ කුස්සියේ දුම. බලාගනි.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට්ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරාර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
5: ආයෙන්නස මල්ලි, එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
6: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
8: ළඟ. පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: සිල්බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් ෆුඩ්
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා.
5: සීතා!
11: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
9: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: ආ, එන්න සර්. මල්ලි, එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
6: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
14: 98.2 98.4

0: හිතවතන හිතව තියෙන. ඔන්න අදත් බොහෝ දෙනාගේ ඉල්ලීම මට AI ඩාට්ටියක් හොඳේ. මේක ඉතින් AI දාලා ලියුවේ නෑ, අපිම ලියුවේ. හැබැයි අර AI වගේ තමයි වොයිස් කරන්නේ. පටන් ගමු.
1: කිසිම අර මේ වේවක් නෑනේ, කිසිම හැඟීමක් දැනීමක් කිසිම සංජානනයක් සංඥාපනයක් මොකුත් නෑ. ඔහේ නිකන් අර මැෂින් වගේ.
2: AI නාට්‍යනේ මාත්.
0: ඉතින් කොහොමද මචං?
1: ඉන්නවා බං ඔහේ. රස්නේ නේද මෙහේ?
0: මේ දවස් ටිකේ රස්නේ. දවස් දෙකක් ඉන්නවන්නේ මෙහේ.
1: නෑ නෑ දවස් තුනක්.
0: ආ තුනක්ද? දැන් එහෙනම් ඉතින් අපි ප්ලෑන් කරමු මොනවද කරන්න කියලා.
1: මෙහේ මොනවද බලන්න තියෙන්නේ?
0: මෙහේ බලන්න දේවල් ගොඩයි. අර පේනවද?
1: කෝ
0: අර අර රෙදි වනන්නේ.
1: ආ ලස්සනයි නේ මචං.
0: ඔය පොඩ්ඩයි. මෙහේ හරි ලස්සන ගමක්. ඔය වගේ තව ගොඩක් අය ඉන්නවා.
1: අම්මෝ අම්මෝ. හරිම ලස්සනයි නේ මචං. බලාගෙනම ඉන්න හිතෙනවා.
0: ඔහොම බලන්න එපා ඉතින්. පෙරේතයා තටුව දිහා බලනවා වගේ නේ. උඹ ගෑනු ළමයි දිහා බලනවා.
1: මොනවා කරන්නද වා? ටවුන් එකේ මෙච්චර ලස්සන ගෑනු නැ. ගමටම එන්න ඕන මෙහෙම ගෑනු බලන්න.
0: හරි හරි. අපි තව ටිකකින් උදේට කමු. හොඳට කාලා ටිකක් නිවෙන්න ඉමු.
1: නිවෙන්න කිව්වේ වා?
0: නිවෙන්න කිව්වේ ඇඟ නිවෙන්න.
1: ආ.
0: එළියට යන්න බෑනේ. එල්නිනෝ නිසා පැය භාගයකට වඩා හිටියොත් අවුවේ සෙත්ත පෝච්චි.
1: හැම වෙලාවෙම වතුර බොන්න තමයි බං කියන්නේ නේද?
0: ඔව් ඔව්. මාර වැඩේ නේ බං.
1: ඈ
0: ඒ පාර ලොකු වතුර බිලක්කේද? එහෙම වුණොත් මාසෙ අන්තිමට.
1: ඈ
2: ඔව්. ඔයාගේ අර ඈග් ගාන කෑල්ල නම් AI වගේ එන්නේ
1: නැහැ. එහෙනම් ඒක නැතුව ගහු ඊළඟ එක.
0: ආ

ලොවෙ තඟන්න බැනනෙ බැස්මක් දෙන්නෙ වට කරං හදු වැස්සක් කෙලේ නුඹෙ හද ගැස්මත් ඇති පුසුම් බයින් නුඹෙ හුස්මත් කිනිස්සකුඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට කැදරයිත.

0: එන්න සර්.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන්න අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
0: එල්බී රන්න අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරළිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොර වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
7: අහසින් වැටෙන එක.
6: ඔව් කියනකෝ අහසින්.
7: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
6: කියනකෝ.
7: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
6: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද?
8: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
9: පොළොවේ රංගස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
18: real mapat experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica ලංකා tiles.
0: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
10: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමක්. අමතන 0115880400. LOLC රන්සවි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
20: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
21: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
22: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
23: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
21: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
22: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
23: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
22: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
23: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
2: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
24: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක්. හවල් H6, හවල් GT, ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ. දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින්.
25: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
26: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
25: අවන්ස් ටිකෙන් ටික පේ.
24: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.

0: සෑම මොහොතක්ම රසවත් කරයි.
1: කොහොම තරයි?
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකිය බිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳු නොවිශ්වාසය.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0770133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
7: NLB ධනරිතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
10: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
12: සතුනි
13: ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ අද සියත T20 අහන්න කියලා. එතනට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
14: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
15: සචින්ත පුලස්ති සමග මෙසන් සුරාදා උදේ 10ට
16: සියත 2020 98.2 98.4.

0: உதயனாவே வினாடி கைதான்.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: क्या था टॉप स्टोरी।
1: සුරෙන් බටකොට ගල්ලංගුරු කොමිසමට බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය සුරෙන් බටකොට ඇතුළු පිරිසක් ලබන 31 වනදා ගල්ලංගුරු ගැටලූ පිළිබඳ සුවපැලීමේ ජනාධිපති කොමිසමහමුවට කැඳවා තිබෙනවා. කොමිසමේ ලේකම් පී.වී. බන්තුලසේන සඳහන් කළේ කොමිසම මෙවන විට පුද්ගලයන් 50 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි. සාක්ෂි විමසීම අවසානයේ කොමිසම විසින් සකස් කරන වාර්තාව ජනාධිපතිවරයා වෙත බහර දීමට නියමිත බවද ලේකම්වරයා සඳහන් කළා. ඔක්තෝබර් 15 වන විට කොමිසමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතයි. ගල්ලංගුරු ආනයනයේදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිස්සානායක විසින් මෙම ජනාධිපති කොමිසම සභාපත් කරනු ලැබුවා. නේපාලයට බලපෑ ගංවතුරෙන් බීගිය බවට සැක කරන පුද්ගලයන් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබි සොයාගෙන තිබෙනවා. නේපාලයේ දකුණු දිග චිට්වන් කලාපේට බයිම පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ සහ කෘෂිනගර යන දිස්ත්‍රික්ක හරහා ගලා බසින ගංගාවල පාවෙමින් තිබියදී මෙම සිරුරු හමු වී ඇති බවයි නිලධාරීන් තහවුරු කළේ. කෘෂිනගර මහේස්ත්‍රාත් ගෞරව් සින් විදේශ මාධ්‍ය වෙත පැවසුවේ නේපාලයේ ඇති වූ බලාපොරොත්තු නො ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බවයි. ගංවතුර හේතුවෙන් පුද්ගලින් 584 දෙනෙකු බිහිකොස් ඇති අතර පුද්ගලින් 2400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටිනවා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ආ හිතවතුන් හිතවතීනි ඔන්න බොහෝ දෙනාගේ ඉල්ලීම මත අදත් AI නාට්‍යයක් මේ වරදවට ගන්න බා මේක AI දාලා ලියලා නෙමෙයි AI ට කියවලා ලියලා නෙමෙයි අපි තමයි ලියුවේ මේක අර වොයිස් කරන්නේ AI වොයිස් වගේ හොදි
1: දැන් ඉතින් හිටිය ඇති නේද මචං අපි යමන් බං ඇවිදින්න
0: උඹට පිස්සුද බලපං අවුවේ රස්නේ
1: එහෙනම් මෙහෙම ඇඳට වෙලා ඉන්නේ කොහමද බම් බෝරින් නැද්ද උඹට නාන්න යමං
0: ඕකට දෙන්නෙක් යන්න ඕන නෑ බං උඹ බාත්รูම් එකට ගිහින් නාපං
1: බාත්รูම් එකේ නෙමෙයි බං අපි වැවට යමං නාන්
0: වැව් කොහෙද බං මෙහෙ
1: ඇයි බං මේක වැව් බැඳි රාජ්‍යනේ පොළොන්නරුව
0: වැව් සේරම හිඳිලා මාර කාලෙක ආවේ උඹ ගමට
1: දැන් මොකද බං කරන්නේ අපි අල්ලපු ගෙදර ගෙල්ල වනපුරේදී ගන්න එන්නෙත් නෑ ඔබ කිව්වේ මෙහෙ ඇවිල්ලා බලන්න දේවල් තියෙනවා කියලා.
0: ඉතින් ඔය තියෙන්නේ බලන්න දේවල් බලපන්.
1: උඹට රැකද? මොනවද මට බලන්න තියෙන්නේ?
0: ඔය තියෙන්නේ මාළු ටැංකිය බලපන්. අපේ TV එක බලපන්.
1: ඈ?
0: ලින්දට එබිලා බලපන්. ගහේ පොල් වේලිලාද බලපන්. අපේ ෆ්‍රිජ් එකේ ඩීබිසර් එකේ අයිස් බැඳිලා තියෙන හැටි බලපන්. ඈ? ලුණු පොල් කට්ටේ ලුණු බැඳිලා තියෙන හැටි වටේ බලපන්.
1: මොකක්?
0: සේරටම කලින් උඹේ මූණ හැටි බලපන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත්
3: නැහැ. වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්පෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාල

අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත, කොළඹ 7.

0: එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි. පෙප්සි ඉතිරි රුපියල් 110යි. සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස් වුඩ් සිටි.
3: හයි මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාර්ටුනා.
4: කසුන් කියනවා මේ කවුද කියලා?
3: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. ඒ දානන් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
4: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැමකට මගේ ජීවිතේ වෙනස්.
3: සද්දුනි, ඔයා කලබල වෙන්න එපා. ඔයා මට කෝල් කරන්නේ අද සියත T20 අහන්න කියලා. එතනට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
5: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
6: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
11: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: 98.2 98.7

0: මදයි මම ගමට ආවා. මෙහෙ වැව නැද්ද බං? අර මම එද්දි කොල්ලෝ ඉල්ලේ ගහපු ග්‍රවුන්ඩ් එක මොකද්ද බං?
1: ආ ඒක ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි. වැව හිඳුන වැවේ තමයි කොල්ලෝ ක්‍රිකට් ගහන්නේ.
0: උඹ පුදුම යාළුවෙක්. මට එන්න කිව්වේ උඹලගේ ගමේ හිඳුන වැව බලන්නද?
1: උඹට එන්න එපා කිව්වොත් උඹ හිතයි මම එනවට කැමති නෑ කියලා. ඒකයි මම උඹට ඇවිල්ලාම බලාගනින්කො කියලා කරබාගෙන හිටියේ. උඹ මෙහෙ දවස් කීයක් ඉන්නවද?
0: උඹයි සරින් සරේට මගෙන් දවස් ගාන අහන්න.
1: නෑ ඉතින් මම දැනගන්න. උඹ එහෙදි නිවුස් බැලුවේ නැද්ද?
0: නිවුස් බලබල ඉන්නවද බං යාළුවෙක්ගේ ගමේ එද්දි? අපි එන්නේ ආතල් එකක් ගන්න පුළුවන් කියලානේ. පට්ට රස්නේ බං. වතුර එක දියන් වතුර තිබහයි හරියට.
1: ඉඳා මෙන්න. වතුර බීපක්. පෑවිල්ල නිසා බං වතුර තිබහ එනවනේ.
0: පෑවිල්ල නිසා නෙමෙයි බං. උඹලගේ අම්මා හදපු රයිස් එකේ ලුණු වෙන්නේ.
1: ඈ

0: Sufi Premium Inverter Air Conditioner Rupiah 179,999 sita Smart Wi-Fi Fast Cooling samaga 12,000 18,000 24,000 BTU වලින් පුව වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 252 3020
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල Majestica Lanka Tiles
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
4: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැහැ. බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
5: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිනාරේ චක්කාරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
7: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන් ඉදී ඔබේ පැරණි හා පළතු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
9: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash tiyena oyage business ekath express karanna pick me flash karanna
10: Cargill's Food City Satyanti Aduma Mila Perliya Leeks kilogram ekak velandupala mila rupiyal 480 ape mila rupiyal 240 Malgowa kilogram ekak velandupala mila rupiyal 800 ape mila rupiyal 350 mem mila ganan pera danum dimakin thoro wenas wiya haki mem dimana walanguwanne 2026 agosthu 29 sita 31 dakwa thoga awasan wenaturu pamanai kundesi sahita

0: ඔබ්බේ
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
2: weekend theater

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 011 2200 200.
4: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක්.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: යතෝ පොකට් මනි. 98.2 98.4
5: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
1: We can see that.

0: 진두 비디야.
1: හිතවතුනි හිතවතුනි, ඉතින් අද අපි AI නාට්‍යයක් තමයි කරේ. AI නාට්‍යයක් කියලා කියන්නේ අර AI වලින් වොයිස් කරන්නේ ඒ වගේ. ඉතින් අපි මේ ට්‍රෙන්ඩ් එකට යන්න එපැයි. ට්‍රෙන්ඩ් එක කියන්නේ දැන් ගොඩක් කල් ඒක ඇවිල්ලා. ඉතින් අපිත් ඉතින් මොකක් කරේ මේ කොනක් අල්ලගන්න එපැයි, මොන හරි අලුත් දෙයක් කරන්න. ඉතින් ඒකයි කරේ. දැන් මේකේ අන්තිම කොටස අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න අර යාළුවෙක්, තම යාළුවෙක් ගෙදරක ගමේ ගියා. ටවුන් එකේ කෙනෙක් එයා ගියා ගලිම මේ ගෙදර තියෙන ගමේ පොළොන්නරුව ඒ පැත්තේ. බලමු මොකද වෙන්නේ කියලා. අනේ කොල්ලෝ, මේ කොල්ලව එක්ක පලයන් නාන්න වැවේ. අපොයි ඒ කාලේ අපේ කොළඹ යාළුව ආවම අපි වැවේ නාලා දියඹුන් ගහලා වැවේ පීනලා ඔරු පැදලා මාළු බාලා වැවුතා උල්ලේ සින්දු කියලා අඩිය ගහලා ආයි නාලා අන්තිමේ කොළඹින් ආපු උන්ගේ එකෙක් දෙන්නෙක් යන්නෙත් ඒවා හොඳ නෑ කියන්න කරේ පිටේ යන්නේ.
2: සීයේ ඒ කාලේ ජොලිද?
1: ඒ කාලේ මාර ජොලි. දැන් නේ මේක මෙලෝ දෙයක් නැත්තේ. AI කියලා වසංගතයක් ඇවිල්ලා දැන් මේ කිසිම හැඟීමක් දැනීමක් නැ මිනිස්සුන්ට. ඕම් බලපල්ලකෝ ඒකෙත් ඇති.
2: සීයා AI ගැන දන්නවද?
1: අපොයි මොකද මම නොදන්නේ. AI කියලා කියන්නේ કૃත්‍රිම බුද්ධිකනේ, බුද්ධියනේ. මේ කොළුව එක්ක ඵලයක් වැවේ නාන්න. අනේ සීයා, සීයා මේ දවාලෙත් නිවුස් බැලුවා නේද? අනේ බොල, මම නිවුස් බලපු එකයි මේ කොල්ලව නාන්න යන එකයි තියෙන සම්බන්ධය මොකද්ද බං?
3: මට නම් එපා වෙනවා මේ වොයිස් කන්නේ.
0: හරි කරමුද AI නාට්‍යයක් අන්තිම එක.
1: බලපං ඉන් කඩින් දාඩිය දාගෙන ඉන්න හැටි පිනිමුවාට දාඩිය දැම්ම වගේ. කොල්ලෝ වැවේ නාන්න ආස නෑ උඹ?
2: වැව හිඳිලානේ සීයා.
1: මොකක් වැව හිඳිලාද? එකෙක් මට කිව්වේ නෑනේ වැව හිඳිලා කියලා. ඉතින් සීයේ නිවුස් වලට කිව්වේ. උඹ ළම නේද කියන්නේ ඔය ටීවී වල තියෙන ඒවා විශ්වාස කරන්න එපා කියලා. උඹ කොහෙද බං යන්න හදන්නේ?
2: මම ආයි යනවා බං ගෙදර. මදයි ආවා ගමට, ගමේ සිරි නරඹන්න.
1: ඉතින් අර රෙදි වනයි අදත් ටිකක් හිතලා ඵලයක්. එයාට නාගෙන එන වෙලාව.
0: දෙපැත්තම දෙන්නම එනවා.
2: මොකද?
1: රෙදි වනන කෙල්ල එයි දැන් ඉතපන්. ඒක බලලම ඵලයක්.
2: ආ. එහෙනම් බලමු. මේක බලමයක් ආපු එක.

0: Good morning. උදේ 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936 03.

0: థియేటర్ టాప్ స్టోరీ
1: తిరుగుపిటి మిలేహలట ప్రేమా సా సరండీప్ సమాగం విసిన్ తిరుగుపిటి కిలోగ్రామ్ ఎకక మిల రూపాయల 1000 కే నిహలనం వాతి బెనవా యాద సిట క్రియాత్మక వన పరిది వెలంద పులే దనట తిరుగుపిటి కిలోగ్రామ్ ఎక కలపి వన్నే రూపాయల 175 204 మిలకటాయ్ దెన్ దిస్పోర్ట్ ඉරානයේ ආර්ථික වශයෙන් තනිකිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් දැඩි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ඉරානය සමග මූල්‍ය ගනුදෙනු සිදු කරන චීන බැංකු ඉලක්ක කරගනිමින් පැනවීමට නියමිත සම්බාධක පිළිබඳ මේ වන විට සලකා බලමින් සිටින බවයි. ඔහු කාර්යාලයේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානයේ දෙරෙහි ඕනෑම පියවරක් සඳහා තමන් සූදානම් බවයි.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Classic රුංගිනුම
1: 98.2 98.4
2: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
3: We can see you there.

0: Siyata Wissa I Wissa. Siyata 2020.
1: නාට නවයයි වෙලාව හද අපේ මැදිරියට ඇවිල්ලා තියෙන්නේ සචින්ත පුලස්තේ. අයිබෝන් කියලා පිළිගන්නවා.
2: අයිබෝන්.
1: ඉතින් අපේ පුංචි බැඳපු බාප්පගේ අක්කගේ දුවස්ගේ සින්දුව කියන ආදරණීය ගායක තමයි අද අපේ මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද ජීවිතේ?
2: ජීවිතේ ඉතින්
1: මල් පිපෙනවානේ, අවලන්නේ
2: මල් පිපෙනවා, මල් පරවෙනවා. ඉතින් ඒක අටලෝදාමතක ජීවත් වෙනවා. ඉතින්
1: සාමාන්‍ය දෙයක්. ඉතින්
2: සාමාන්‍ය දෙයක්.
1: ඉතින් වැඩ කටයුතු කොහොමද මේ දවස්වල?
2: මේ පහුගිය දවස්ක නම් පොඩි පොඩි උයන වැඩ ටිකක් කර කර හිටියා. ඊට පස්සේ මට අපේ මගේ ගායක සංගීත මිතුරන්ගෙන් මගේ මට ආවා, සහ රසිකයන්ගෙන් මට ආවා ගල්මුල් ඔයා මේ උයන වැඩ කරන්න මේ ඉන්නේ වා සින්දු ටිකක් දාන්න කියලා. මේ ඉතින් මම දැන් හිතුවා ඒකත් නවත්තනවා කියලා.
1: නෑ, අපි මෙහෙම කරමු. උයන වැඩ ටිකක් කරගෙන සින්දුවකුත් කරේ. ඔක්කොම එකට කරන්න අමාරුද?
2: ඒ සින්දුවත් එක්කම තමයි උයන්නේ.
1: ඒ
2: සින්දුව ගහන එක පාරක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෙන් උයන වැඩ දෙකම එකට තමයි කරේ.
1: කරේ. දැන් සචින්ත පුලස්තිගේ Facebook එක බැලුවොත් ඔන්න
2: බලාගන්න පුළුවන්.
1: අලුත් concept එකක් තියෙනවා. උයන ගමන්.
2: concept එක අලුත්. ඒවල covers තමයි මං ගහුවේ, මගේ originals නෙමෙයි. මේ ඒවා ටික එනවා. ඒක ගොඩක් කට්ටිය ඒක තමයි ගොඩක් මට තර්ජන කරේ, මේ ඔරිජිනල්ස් ටික දාන්න කියලා.
1: මේ
2: කවස්ක ගහින්න කියලා.
1: දැන් ඇත්තටම මේ අපි කලින් කතා කරා ඔරිජිනල්ස් කීයක් විතර තවත් තියෙනවද කියලා. කීයක් තියෙනවද?
2: මේ ළඟදි කවුන්ට් කරා මම හිතන්නේ 84ක් 5ක් විතර තියෙනවා. මේ ඉවර කරපුවා, ඉවර කරපු නැතිවත් මම හිතන්නේ 100ක් 150ක් විතර තියෙනවා.
1: දැන් ඔය ඔච්චර මොකද ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ?
2: මම දැන් හදන නවත්තර තියෙන්නේ.
1: අපරාධින ඔච්චර ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ
2: කියලා. ඔව්, මේ වයිෆුත් කියනවා මේ යනකොට පෙට්ටිය දාලා ඔක්කොම ටික අරන් යන්න කියලා.
1: ඕ, නැත්තයි ඉතින් අපරාධනේ, අපිට අහන්නත් නැහැ නේද? ප්‍රේක්ෂකෙන් අහන්නත් නැහැ. සින්දු 80ක් තියාගෙන ඉන්නවා. කවදද දැන් ওই සින්දු 80 එළියට දාන්නේ? 80ම එක පාර දාන්නත් බෑනේ.
2: එහෙම දාන්න නම් ඉතින් මම බිල් ගේට්ස් ගේ බාප්පගේ පුතා වෙන්න ඕනේ. මේ බලමු ඉතින් එන විදිහ. මගේ අර එක්ස්පෙක්ටේෂන් එක පොඩ්ඩක් හයි. ඉතින් ඒකත් එක්ක මේ ලොකු වැඩ කරන්න තමයි ප්ලෑන් එක. එතකොට කරගන්නම බැරි වෙනවා. ඉතින් දැන් මේ මං හිතාගත්ත සරලව ගිටාරකින් විතරක් දාන්න කියලා.
1: ඒක හොඳයි, ඒක හොඳයි. ඉතින් දැන් සින්දුවක් කාලෙකින් දැම්මෙත් නැති නිසා අද අපි ඇත්තටම ඔයාට එන්න කිව්වොත් ඔයාට ඒ උත්තේරණය ලබා දෙන්න. හොඳයි නේ?
2: හොඳයි, හොඳයි.
1: අපි ඉස්සරහට කතා කරමු. සින්දුව අහනවද මුලින්? මොකද කියන්නේ අපි ආසම සින්දු ඉතින් වාගේ හිට් එක.
2: ඒක තව ෂූටින් අහනවද? මම දැන් මේ ලැස්ට් වෙන එක මම
1: තාම. හරි, එහෙනම් අපි සින්දුවක් අහලා අද චාට් එකේ නම 19 අහලම එහෙනම් ඊළඟ ටෝක් එකේදී අපි සින්දුවක් කියමු. ඉතින් අද දවසේ අපි 12 වෙනකන් අපේ ප්‍රෝග්‍රෑම් එක යනවා. සචින්ත පුලස්ති මං ආයි පාරක් කියන්න. අපි පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව සින්දුව කියන සචින්ත පුලස්ති තමයි අපිත් එක්ක අද වැඩිදී ඉන්නේ. ඉතින් ආදරෙන් පිළි අරගෙන දැන් පොඩ්ඩක් කතා බහ කරගෙන අපි ඉස්සරහට සින්දු ගණනාවක් අහන්න තියෙනවා. එයාගේ කව එයාට උයන ගමන් කරපු සින්දු ටිකුත් අපි අහමුනේ.
2: අහමුනේ.
1: Right, okay, අපි මෙහන්නේ හද චාට් එකේ number 19.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට්ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහර ලක්ෂණ සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන් ස්ටිකෙන් ටික පේ.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: Welcome to Bangkok, Thailand. Hi, I'm Shenya, foreign campus.
7: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
8: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න.
9: Free reward සමාජිකයන් සඳහා Cargill's Food City within megawattam. Astra ඉතිරි රුපියල් 320යි. Kotmale cheese wedges ඉතිරි රුපියල් 105යි. Sesta tea foil pouch ඉතිරි රුපියල් 190යි. Diva fresh rose and lime ඉතිරි රුපියල් 115යි. Cargill's
10: Food City. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0.7683 444. සීත හදවත් දිනු හිතවත්කම.
12: එන්න සර්, මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
13: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
12: LB රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය, ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satita wasala hawas dekata.
2: Siyata hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4 සියත දෙවන

0: Это Уиса и Уиса. Света 2020.
1: Апи ада мулимма кена синду тине апи неве оя. Мама синду кианна не. Апи мулимма кена синду тамай меве. අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. සින්දුව ගැන විස්තර කතා කරන්න ඕනේ. සින්දුව කොහොමද හැදුනේ? ලොකු හිස්ටරි එකක් තියෙන සින්දුවක්. ඉතින් ඒ ගැන අපි කතා කරමු.
2: මම හිතන්නේ හිස්ටරි එක නම් අවශ්‍ය නැහැ.
1: පොඩ පොඩ කතා කරමු. දෙන්නේ කතා කරන්න පුළුවන් කැලි ටික අපි කතා කරමු. දැන් අපි එහෙනම් අපි සින්දුව අහන්න තමයි ලෑස්ති වෙන. ඇත්තටම මේ අහගෙන ඉන්න අයට මම කියන්නේ මේක ඇත්තටම ඇස් දෙකෙම දකින්න ඕන එකක්. මොකක්ද? මොකද්ද මේ ඔය
2: මේකට කියන්නේ හාමොනිකා. අපි සාමාන්‍ය ලංකාවේ කියන්නේ මවුත් ඕගන් කියලා.
1: හා හා හා. මවුත් ඕගන් එකයි ගිටාර එකයි දෙකම තියාගෙන තමයි අද ප්ලේ කරන්නේ. රයිට්. එහෙනම් අපි අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සොන් එක අහමු.
3: අපේ පුංචි බඳපු

0: අම්ම කිව්ව ඉතුරු කෑල්ල කියන්න එපයි. ඔයා හිනා වෙන්න ඔට්ට සිතු කියනකොට
1: ලස්සන ආසය
0: කියන්නේ
1: ඔය කියන විහිළු කැලිවලට හිනා යනවනේ. හරිම ලස්සනයි, හරිම ලස්සනයි. සුපිරියටම දුන්නා, සුපිරියටම දුන්නා. රයිට්, හරි, හෙඩ්ෆෝන් එක දාගත්තා. ඕකේ, අපි මොකක්ද, මං තාම සින්දුවෙ ඉන්නේ. ඒක මාර ජවින්, ඔයා සින්දුව කියන්නේ ඒක හරි ලයිව් ගතියට දැනෙනවා. හරිම හරිම ලස්සනයි, හරිම ලස්සනයි. සුපිරියේ සින්දුව කියපු එක අපි කියමු. මේ සින්දුව හැදෙන්නේ කොයි කාලෙද? ඔය සින්දුව
0: මං කිව්වනේ ඒක අතීතේ අහන්න බයි කියලා. මට නෑ පරපුරින් ගුටි කන්න වෙන්නේ. ඔක හැදෙන්නේ ඉතින් මීට අවුරුදු 12කට විතර.
1: 12කට විතර. අවුරුදු 12කට කලින් සින්දුව ලියන්නේ කවුද?
0: මම තමයි. ලියන එක තමයි ප්‍රශ්නේ. මියුසික් කරපු එක ගුටි කන්න වෙන්නේ නෑනේ. ලියන එක තමයි ගුටි කන්න වෙන්නේ.
1: කවුද ලියන්නේ මේ ලිව්වේ? ඔයා මියුසික්?
0: මම
1: කියන්නේ ඔයා. එතකොට
0: බප්පගේ
1: දැන් මේ මේ ඔයා කරපු පළවෙනි සින්දුව නෙවෙයිනේ මේක. ඔයා ෆීල්ඩ් එකට ආවට පස්සේ
0: ඇත්තට මේක තමයි පළවෙනි සින්දුව. ඊට අමතරව අර හොටෙල් කැලිෆෝනිය අරම සනුගලත් එක්ක ඒ ටික තමයි ක්ලිප්ස් ටික අපි අර එකත් මේ ලයිව් එක මේ වගේ අර කට්ටියට නිකන් ෆන් එකක් දෙන්න කියලා තමයි ඒ වැඩේ උනේ. ඉතින් ඒ ටික එහෙමම හිට් උනා.
1: ඒ කියන්නේ ඔයාගේ ඔරිජිනල් සොන්ග් එකක් තියෙන්නේ මේක පළවෙනි එක.
0: මේක තමයි පළවෙනි.
1: මේක පළවෙනි එක. ඊට කලින් ඔයා සින්දු කරලා නැහැ ඔයාගේම ඔරිජිනල්ස්.
0: මගේ ඔරිජිනල්ස් ආ තිබ්බේ නැහැ.
1: අපේ දැන් කරපු ගමම පළවෙනි එකම හිට් එකක් වෙනවානේ.
0: අන්න ඒක තමයි වැරද්ද උනේ. එතකොට හිතන්නේ අනික ඒ ඔක්කොම හිට් වෙයි කියලා. ඒක තමයි වැරද්ද උනේ. ඒ කියන්නේ ඒ දිගටම මට ඒ දවසට හිට් මෑන් කියලා කට්ටිය කියන්නේ දාන මොන හරි නිකන් ක්ලිප් එකක් දැම්මත් හිට්. ඉතින් ඊට පස්සේ මටත් ඉතින් ඒක එච්චර මම මේ හිතුවේ නෑ. දැන් හැබැයි අමාරුයි. මොකද දැන් මාව දන්න දැන් තව දශකයකට ගිහිලා ජෙනරේෂන් එක කැවිලා තියෙනවා. ජෙන් සී ඇවිල්ලා තියෙන දැන් මේ. ඉතින් අපි අපි මොකද එක්ස මම හිතන්නේ ඔ ඉතින් අපි වයිසාව වෙන එම කිව්වෝ මේ අර ජෙනරේෂන් ගැප් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ දස් ටික ස්ටඩි කරන් යන මොනහරි කියන්නේ

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: සිංහගිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic කැන්ඩි අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.

0: මට උන වගේ සේන
1: ලිං පස් පංගුව බමු
0: සෑහෙන වෙලාවක් යයිනේ
1: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
2: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි කාගිල් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරලිය බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි අපේ මිල රුපියල් 300යි අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා බලංගුවන්නේ 2000 26 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ විනෝඩ දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
4: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
4: යාගේ නම සීතා සීතාගස්රණි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින
3: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
7: වෙන්න ප්‍රශ්නය නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා
8: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
9: 98.2 98.4

0: Whissa e Whissa. See you at the 2020.
1: Right, අපි නතර කරේ අපි පුංචි බැඳපු song එකෙන්. දැන් සින්දුව ලිව්වේ ඔයා කරේ. ඔයා ඒ ටික හරි. ඔයා band එක කීටියා නේද ඇයි?
2: Civil voice. Band keep-em කරා මම. අන්තිම එක Civil voice. It was මට හිතුණා band attitude.
1: දැන් ඔයාද band එක කරේ? ඔයාද ඒක මූලිකත්වය අරගෙන ඔයාද කරේ? නැත්නම් ඔයා band එක හිටපු කෙනෙක්?
2: මම මගේ concept එක තමයි මම මේ band එක create කරේ. ඉතින් තාමත් මිතුරුකම අපේ එහෙමම තිනවා. මට ඊට ලේසි තනිය මම හරි ආසයි. මම ලේසි අර කෙලිම කියන අයිස් දැන් තියෙන අයිස් තිනනේ ඒ අයිස් නේ හැමදම අයිස් කාර්ය තමයි මම වැඩක් කරන්න කැමති නැහැ. ඉතින් මේ
1: නිතරම නිදහස හොයනවා.
2: නිදහස හොයනවා සහ මම ගොඩක් ආසයි දේවල් හදන්න. ක්‍රියේට් කරන්න ගියාම ගොඩක් නිදහස වෙනවා. ඉතින් මගේ ඒ ක්‍රියේටිවිටි එකත් එක තමයි ගොඩක් සින්දු හැදිලා තින්නේ. එළියට දැම්මේ නැතුණාට අර හැම වෙලේම ඒ මනෝභාවයෙන්ම තමයි ඉන්න. ක්‍රියේටිවිටි එකත් එක තියෙන. ඒතකොට කම්මැලි, ඒ කියන්නේ මොලේ ගොඩක් වැඩ කරනකොට අනිත් පැත්ත ඇඟ කම්මැලි වෙනවා. ඒක තමයි මම පාවිච්චි කරන මොකක්ද ඒක කියන්නේ
1: ට්‍රික්
2: එක. ඒ කියන්නේ කම්මැලිකම වහගන්න.
1: ඔන්න කම්මැලියන්ට හොඳ උපදේශක්.
2: උපදේශක්. මගේ මොලේ තමයි වැඩ කරන්නේ, ඇඟ වැඩ කරන්නේ.
1: රයිට්. එතකොට මේ ආයි බෑන්ඩ් එකකට කවුරුත් ආරාධනා කරේ නැද්ද? ඔයා ගියේ නැද්ද?
2: ලංකාවේ ලොකුම බෑන්ඩ් ගොඩකට කතා කරලා තියෙනවා. මට එහෙම කම්පැනි. කියන්නේ මං අස ක්‍රියේට් කරන මගේ මට මං හිතන්නේ මට ලැබිලා තියෙන මං ගායකෙක් වාදකෙක් ඒවලට වැඩිය මට ක්‍රියේටිව් පැත්ත තමයි මගේ තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒ පැත්ත දිගටම මං කොයි වෙලාවක හරි ආයි උඩට එනකන් ඒ පැත්තම මම මේන්ටේන් කරනවා කියලා හිතන්
1: ඉන්නේ. ඒ කියන්නේ අපිට මේ දකින්න නැති වුණාට පිටිපස්සෙන් ලොකු වැඩ ටිකක් වෙනවානේ.
2: අපේ වයිෆ් කින් හාල බලන්නකෝ, එයා තමයි දන්නේ. ලංකාවේ හැමදාම ෂෙෆ්ලා ඉන්නේ. දැන් අපි තිනවා දන්නවනේ කිසිම හෝටලයකින් කන්න බෑනේ ගෙදරකින් හදන රස කෑම ටික.
1: ඔව් ඉතින්නේ.
2: ඉතින් අන්න ඒ වගේ ෂෙෆ් කෙනෙක්. ඉතින් ඒක මට තුන්වෙනි පරම්පරාව මට ඇවිල්ලා තියෙනවා ඒක.
1: වා ආච්චිගේ කනේ.
2: ආච්චිගේ කනේ.
1: ආච්චිගේ ක. මොනවාද වැඩිපුරම රසට උයන්න පුළුවන්?
2: ඔයා මට ඕන දෙයක් දෙන්න මම ඒ දේ හදලා දෙනවාට ඊට වැඩිය රසයි.

0: ළමාගේ සඳයි රමවා රූපයිනීම මේකෙන් දම්මිට අවුදු විසි පාකට විතර කල්ටියකට විතර කලින් තියක් විතර
1: තිහක් විතරන අපි නෑ එත දිලන්න
0: ඒක කියන්න බෑන කතා කර
1: ඒකෙන් පොඩි කාලේ ඉඳන් ඔයා මීඩියාත් එක්ක ඉන්නවා චැනල්ස් වලට ගිහිල්ලා තියෙනවා එහෙම තමයි වැඩේ පටන් ගන්න
0: පොඩිම කාලේ ඉඳන්
1: ඊට පස්සේ කොහොමද මේ සින්දු කරන තැනට එන්නේ ඒ වැඩේ හැදෙන්නේ කොහොමද
0: මම ඇත්තටම බටනලාවෙන් තමයි පටන් ගත්තේ එදාස මේ සෝෂල් මීඩියා නම් මේ මුකුත් නැහැ
1: නෑනේ
0: එතකොට කොළඹවට තිබ්බ හොඳම එක තමයි ඉන්ට්‍රක් ක්ලබ් එක කියන එක ඒක ඇතුලෙන් මම ලස්සන දේවල් ක්‍රියේට් කරපු ගොඩක් දේ හරි ටැලන්ටඩ් කට්ටිය ආවා ඒක ඇතුලේ මම වෙනම මැච් එකක් ගැහුවා මම හැදුව සිරිබෝර කියලා බෑන්ඩ් එකක් ඒක තනිකර කරන්නේ ඉන්ස්ට්‍රුමෙන්ටල් තනිකර ඉන්ස්ට්‍රුමෙන්ට්ස් වලින්ම තමයි අපි සමාජයට දුන්නේ මේක ෆන් එකක් දුන්නේ එතකොට අපි සෙන්ටිග්‍රේඩ් සයින්නේ ওই කාලේ ඊට පස්සේ උන්න වැඩිමල් මට වැඩ මේ ඊට පස්සේ ඩඩිලා ඩඩි නෙමෙයි ඒ කාලේ ජාඩන්නේ ඔය වගේ ලස්සන ලස්සන මේ ස්ටිග්මාට අරවා මේවා සෝස් කියන ඔය වගේ රොක් බෑන්ඩ් ටිකයි අපි ෆියුෂන් අපි රොක් පැත්තයි ඔක්කොමත් එක මම ෆ්ලූට් එක තමයි ගොඩක් ප්ලේ කරේ සහ ඉන්ස්ට්‍රුමන්ට්ස් මාරු කරනවා සයන් සරේ ඉතින් ඒකෙන් තමයි අපේ ආරම්භය කියන්නේ මගේම කියලා අයිකොනික් මේකක් හදාගන්න පටන් ගත්තේ ඔන්න ඔය කාලේ එතකොට මම
1: ඕලෙවල් කරද්දී
0: මොකද මගේ ඉස්කෝලේ ගුරු පියානන්ට වුණේ මාව සාම්ප්‍රදායික බටනලා වාදකෙක් කරන්න රේඩියෝ සිරෝන් එකේ.
1: හා
0: හා. මම එහෙම වැඩවලට යන අතරතුරේ මම ඉස්කෝලෙන් කට්ටි පැනලා මම මේ වැඩේ පටන් ගත්තා. ඉතින් හැමදාම ඒ දවස්වල පත්‍රවල තමයි ගොඩක් යන්නේ.
1: හා
0: හා. ආටිකල් එකක් ගියොත් මම දන ගහන්න ඕන කියලා ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට ආවා. එහෙම තමයි මම අපිට දුන්නේ මේ දඬුවම්. ඒ කියන්නේ මම ඒ ගුරුවරයාගේ මේකක් නෙමෙයි මගේ තියෙන මේක එයාට තේරුනේ මේ විදියට. ඒකට මම කරේ අලුත් දෙයක්. ඉතින් මේ එයාට ඕනුනේ මගේ අර ඊගෝ එකක් ඒක වටන්න.
1: හා
0: හා. ඒක වටන්න බැරි වුණා. ඉතින් අපි දිගින් දිගටම උඩට ආවා. ඉතින් මේ මේකත් එක කොන්සෙප්ට් ලෙවල් එකටම ආවා. ඒ දවස්වල තිබ්බ කොන්සෙප්ට් ඔය වගේ තමයි ලස්සන ඒ දවස්වල තිබ්බ කොන්සෙප්ට්.
1: කොහොමද?
0: ස්කූල් ලෙවල් එකේ. ඔව් ස්කූල් ලෙවල් එකේ ඉන්ට්‍රැක්ටර්ස් කියන්නේ ඉන්ට්‍රැක්ට්. ඒක ඊට පස්සේ ඒක ලොකු එක තමයි රොටරි.
1: එහෙම තමයි තිබ්බනේ.
0: එමුදා පටන් ගත්තා. ඉතින් අපි අර රූපාහිනි වල අර මේ වල ප්‍රෝග්‍රෑම් ළමා ගී සඳාව ඔය ගොඩක් තිබ්බ මට මතක නැහැ දැන් ඇත්තටම ඒ රූපాయని නම් ඉතින් එතන තමයි ඉතින් මොන හරි ළමයින්ගේ මොකක් හරි තිබ්බොත් බටන ළමල්ල තුස්සගෙන
1: යනවා
0: නයි මල්ල
1: එහෙම ආපු ගමනක් දැන් ආපස්සට හැරෙනකොට ඔයාලට මොකද හිතෙන්නේ
0: මම ආපස්ස කොයිම වෙලාවකවත් මම රිග්‍රෙට් වෙන්නේ නැහැ මට ගොඩාක් මේ හැල හැප්පීම් ගැටුම් මරවා මේවා මං හිතන්නේ නැහැ මට තරම් කැපිලි තිබ්බ මිනිස්සෙක් ඇති කියලා එච්චර දැන්ටත් කැපිලි හරි ඒ වුණාට මං ඒ වලට ආසයි මට ඒව ස්වීට් ඒ කියන්නේ පළදිරු කරන ගල් ගහන්නේ ඒකින්ද මම ඒව කියා කරන්නේ මට ඒව නැති වුණාම නිකන් පොඩ්ඩක් අර ඇඟ තමාරි වගේ
1: කවුරුත් ගලක් ගැහුවේ නැහැ නේ තාම එහෙම කියලා
0: හිතන ඕ ඕ ගලක් ගහලා තින්නේ ගල් හොඳටම ගහලා තින්නේ ඒ වුණාට මම ඒව කියා කරන්නේ නැහැ
1: හ්ම් දැන් සාමාන්‍යයෙන් මේ ඉන්ස්ට්‍රුමන්ට් කීයක් විතර ප්ලේ කරන්න පුළුවන් දැන් මවුත් ඕගන එක හරි ඊපස්සේ
0: මට ඔයා දුන්න මගේ ඇත්තටම දක්ෂතාවය ඇවිල්ලා ඉන්ස්ට්‍රුමන්ට්ස් ටග් ගා දුන්නොත් උගන්දක් ප්ලේ කරන්න පුළුවන් මට පොඩි පැය භාගයක් ඇතුළත මම ඔයාලට එකෙන් ප්‍රොෆෙෂනල් ලෙවල් එකට සින්දුවක් ගහගෙන ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක්
1: ඕනම එකක් පුළුවන්
0: ඔව් දැන් නම් ගොඩක් ටච් එක අඩුයි දැන් ගොඩක්ම මම ඒකයි මම කිව්වේ මම දැන් මම ක්‍රියේටිවිටි පැත්තත් මම නවත්තලා තියෙන්නේ මට ආලුවෙක් කිව්වා ඔය සින්දු ටික දානකම් ආයි හදන්න එපා කියලා ඉතින් මම දැන් ඇත්තටම දැන් මම හිතන්නේ පළවෙනි පාර මම මේ දැන් මාස 6කින් විතර සින්දුවක් හදලා නැහැ
1: හා
0: හා නැත්තම් නිකන් අර හැමදාම නිකන් අර
1: මොකක් හරි සින්දුවක් හදනවා
0: ඔව් දවල්ට කන බත් දෙයල වගේ මොනාලද හදන ගමන්ම තමයි ඉන්නේ. ඒක හදන්න නැති වුණාම පොඩි නිදහසක් තියෙනවා. මොකද මනස ගොඩක් නිදහස.
1: ආ ඉතින් වැඩ ටික පටන් ගන්න ඕනනේ.
0: පටන් ගන්න ඕන කියන්නේ මම ඕන හැම වෙලේම අර අල්ලු යට ගිනි වගේ තමයි ඉන්නේ.
1: කොයි වෙලේපත් වෙද්දන්නේ.
0: වෙලා වෙනවා වෙලාව ආවට ගිය පාර වෙලාව ආවම මම ඒක තටි රොටි දාගත්තේ නැහැ. මේ පාර රොටි දානවා කිරින්ම
1: රොටි
0: බයිල ගන්න වැඩිද මම
1: රොටි ගානක් නැහැ ලොකු ප්‍රමාණයක් පුච්ච ගන්නවා එලකිරි එලකිරි එලකිරි bro
0: thanks bro

0: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා ඇති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල් ස්පෝර්ට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වලංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලාකියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉතින් ඒ කිසිම ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
5: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 58 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන්න 01114 700.
10: 98.1 98.0

0: किया था टॉप स्टोरी।
1: पिटी आश्रित आहार मिले हेलट රොටි පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. එම සංගමයේ සදහන් කළේ මෙම මිල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 17කින් ඉහළ දැන්වීමට සමාගම තීරණය කිරීමත් සමග ආපන ශාලා හිමියන්ගේ සංගමයේ මෙම තීරණය ගනු ලැබුවා. දැන් ඉදස් පුවත. නේපාලයේ සිදු ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2400ක්. මේ අතර මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහය ලබා නොගැනීමට ගත් තීරණේ වෙනස් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා. නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ ආපදාවට ලක්වුවන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරන බවයි. විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නේපාල රජය පැවසුවේ ජල ගැලීමේ නතරදඬු පිරිස අතර විදේශිකයන්ද සිටීම හේතුවෙන් අදාළ රටවල්වලින් එල්ලූ රාජතාන්ත්‍රික බලපෑම හමුවේ එම තීරණය වෙනස් කළ බවයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: නියමයි නියමයි සුපිරි. මේ සින්දුව මොකද්ද? ඒක කොයි කාලේ කරපු එකක්ද?
1: ඒකත් මම හිතන්නේ
0: අවුරුදු 10ක් විතර ඇති. වාගේ YouTube එකේට ගියොත් ගිහිල්ලා බැලුවොත් මේ මොනවාද සින්දු කිහිපයක් බලා ගන්න පුළුවන්.
1: ඔව් කිහිපයක් තියෙනවා.
0: දැන් ඇහෙනා නේ ඔව්?
1: ඇහෙනවා. ඇහෙනවා දැන්නේ ඇහෙන්නේ. මම චුරා ඇහුන්නේ මං අර හුරුවට ගැහුවේ.
0: මට
1: ඇහුණා අඩුයි. ඒක මම গিටාර ගත්තා කියනකොට මට මේක බූස්ට් එක වැඩි
0: වෙනවා. බූස්ට් එක වැඩි වෙනවා ඇතිනේ. රයිට්. දැන් අපි කතා කරමු. තව එතකොට සින්දු කීයක් විතර කරලා තියෙනවද දැන් මේ වෙද්දි?
1: සින්දු මම තව නිකන් 10 10ක විතර එක්ස්පෙරිමන්ට්ස් මම තනියම කරලා තිනවා.
0: නෑ මං කියන්නේ මේ කරපු ඒවා එලියට දාපු ඒවා නෙමෙයි.
1: ඒක තමයි එක්ස්පෙරිමන්ට්ස් එලියට දාපු පහක් විතර තියෙනවා.
0: පහක් හයක්.
1: හතක් විතර තියෙනවා.
0: හතක් විතර තියෙනවා.
1: තියෙනවා එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ තියෙනවා දැන්ට 10ක් විතර. ඒ ටිකත් ගොඩක් දුරට මම බැලුවේ මේ පොඩි මං කිව්වේ গিටාරකින් විතර පොඩි මේ කරන්න කියලා ඉතින් ඉන්නවා.
0: හා හා හා ඒ වැඩ ටික තමයි කරගෙන යන්නේ. මේ ඩබ් කරන්න පුළුවන් කතාවක් අපි දැන් අපි පොඩ්ඩක්
1: බෑනේ ඉතිමත් එක්ක කරන්න.
0: අපි ඒකත්
1: ඒ
0: සංගුණ දක්ෂතාවයත් අපි බලමුනේ. ඔකේ පඩකින් මම පොඩ්ඩක් මේ වීඩියෝ කරගන්න ඕනේ.
1: අයියෝ අතක බෑනේ කරන්න වැඩේ. සංගුණේ මට වහින් වචන ඔළුවට මං හිතින්නේ නෑ. අපි නිකන් අර ගත්තම ඔන්න සූර පප්පයි ජිම් පප්පගේ එකක් බලමු අපි අරගෙන ආරියා. ඔන්න ජිම් පප්පගේ නේම.
2: සූර පප්පි අන්දර පැත්තින් මට පේනවා රෝමන් කාරයෝට
1: වගේ. එතකොට ජිම් පප්පගේ
3: මේ ජිම්බබ්බේ මේ පාඩු ඉන්නවද පැත්තකට වෙලා? හැම වෙලේම රෝමන් කාරයෝ රෝමන් කාරයෝ.
0: තව උනත් පුළුවන් කැරක්ටර්ස්.
3: තව විදිහට ඔය ජිම්බබ්බගේ නම උදේ ඉතින් ඒවා.
1: උමේ
3: කෑගෝ පප්පගේ. ඕ මට වැහනේ ලැජ්ජයි.
1: මේ ගෙදර ඉන්න ගමන් ඉතින් ඔය කර කර ඉන්න එක එක තව කටහඬවල්
0: දක්ෂතාවයන් ගොඩක් තියෙනවානේ. ඕල්රවුන්ඩ් ගැන කීයක් දෙවලදනේ
1: උයනවා
0: උයනවා
1: අස්කරන ඒවා නම් කරන්නේ නැහැ. හැදි කරන එකම තමයි කරන්නේ. බයිෆ් එකේ බැනුම් ගන්නවා හැදි කරනවා වැඩි කියලා. අස්කරෙන්නේ නැහැ. හැබැයි පිළිවෙලට ඉන්න ඕනේ, නීට් එකට ඉන්න ඕනේ. හැබැයි අස්කරන්නේ නැහැ. ඒ ටික ඔක්කොම යාට බාරයි.
0: ඒ කියන්නේ පිළිවෙලට ඉන්න ඕනේ.
1: පිළිවෙලට ඉන්න ඕනේ.
0: අස්කරන්න බෑ.
1: අස්කරන්න බෑ. එකම ටී-ෂර්ට් එක දවසම නැඳන් ඉන්න බෑ. දවසට ටී-ෂර්ට් දෙක තුනක් අඳින්න ඕනේ. ඒ වගේ හඩු වෙන්න ගියමත් හඩු වෙන්නත් පුළුවන්. උඩරිම ඒ කියන්නේ ආමි මේ සෝල්ජර් කෙනෙක්ගේ ලෙවල් එකට හඩු වෙන්නත් පුළුවන් මම. එහෙම එක්ස්පීරියන්ස් උත් අරන් එක්ස්පෙරිමන්ට්ස් කරනවා. ඔව් එහෙමත් පුළුවන්. හඩු වෙන්න කිව්වොත් එහෙම හඩු වෙන්න කැමති නෑ. මේ يعني මං කියන්නේ අවශ්‍යතාවයක් ආව දරා ගන්න බැරිම ලෙවල් අපි හිතනවනේ අපි දරා ගන්න බැරි ලෙවල් එකක් කියනවා කියලා. ඕන දුකකදී ඕනම දෙයකදී අපි කිව්වොත් අපිට වතුර කන්න බොන්න නැතුව අපි ඉන්නවා කියලා දවසක්ම ඒ අපි ඇවිල්ලා 140ක් විතර අපි උපරිම කියලා හිතන් ඉන්නේ 140යි. එතනින් ගත්තා තව 160ක් තියෙනවා. ඉතින් ওই වගේ දේවල් එක්ස්පෙරිමන්ට් කර කර ඉන්න එක තමයි මට ට්‍රැක් එක. ඉතින් ওই වගේ දේවල් තමයි කර කර ඉන්නේ.
0: පොඩි පොඩි එහෙම එකක් තියෙනවානේ. දැන් ඒ කියන්නේ ට්‍රැක් නෙවෙයි. ඉතින් අපි පොඩ්ඩක්
1: වයසට
0: වයසට යන්න යන්න ඉතින් ඕක කරන්න ඕනේ නේ.
1: ඔව්. නෑ ඒක නාන්න තින්නේ පහ.
0: ජීවිතේ කියන්නෙත් ඉතින් නේද එක්ස්පෙරිමන්ට්
1: එකක්. එක්ස්පෙරිමන්ට් එක. ජීවිතේම අපිට දීලා තින්නේ ඒක හරි ලෙවල් එකට මනුස්සකම තියාගෙන යන වෙලාවට ලෝකෙට ලස්සන මනුස්සෙක් වගේ මැරෙලා යන කියන එක තමයි මට කියන්න තියෙනස. මම එක්ස්පෙරිමන්ට් කරලා මම හොයාගත්ත එකම දේ. ඔය කිසිම වෛර ක්‍රෝධය කිසිම දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඒවා වලින් අපි කරන්නේ නරක දේවල්. අපි තව සෝල් එකට තව නරක දේවල් එකතු කරගන්න එක විතරයි. ඉතින් අර සුන්දර මිනික් විදිහට මැරෙලා යන්න
0: අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ ෆීල්ඩ් එකට එන්න කලින් හරි එතකොට ඇවිල්ලා හරි ඔයා ෆලෝ කරපු ආටිස්ට් කෙනෙක් ඉන්නවද ලංකාවේ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන්?
1: මට ඕනේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මට ඕනේ මගේ අයිකන් එක ඇවිල්ලා මගේ රෝල් මොඩල් එක ඇවිල්ලා සචින් තුපලස්ති. මම හදන්නේ අලුත් එකක්. තීන දේවල් ඇයි අපි තීන දේවල් හදන්නේ? මෙහෙම දා තියෙනවා සංගීත ගත්තම ස්වර හත සහ මේ සුද්ධ ස්වර හතයි විකෘති ස්වර පහත් එක ස්වර 12 ඇතුළ තමයි හැමදේම වෙන්නේ. එතකොට ගොඩක් දේවල් වලට ලඟ ලඟ වෙන්න පුළුවන් එක. ඒ කියන්නේ මට සමාලට හිතන මේ වෙන ඩයිමෙන්ෂන් එක මේ වගේ දෙයක් වෙලා තියෙනවද කියලා මේ සින්දු හදනකොට. එහෙම වෙලාවල් තියෙනවා. කොපිස් ඕ කොපිසුත් මේ කොපිස් නෙමේ ඒ වුණාට අර මේ තියෙනවා නිකන් අර හුරුවක් තියෙනවා. මේ මම කැමති නැහැ කොපි කරන්න කිසිම දෙයක්. කාවත් ඉමිටේට් කරන්න කාගේ මම ගොඩක් ෆිලොසොෆිකලි කියන්නේ බුදුහාමුදුරු තමයි ඉතින් එහෙම බැලුවොත් රෝල් මොඩල් එක. සහ මං ජීසස්වත් කැමති. හැම දෙයකම අපිට ගන්න දේවල් තියෙනවා. හැම ආගමකම හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා. බුද්දිසම් එක නම් නරක දෙයක් කියලා නෑ. ගොඩක් හොඳ දේවල්
0: තියෙන්නේ.
1: හැබැයි බුදුහාමුදුරුත් කියලා තියෙනවා ධර්මයේ වැරදි තැනින් අල්ලගත්තොත් සර්පයා තමයි කියලා. ඉතින් සර්පයාගේ නැට්ටෙන් අල්ලගත්තා වගේ තමයි කියලා. දැන් ගොඩක් වෙලා තින්නේ එහෙම.
0: ඔව් වැරදි තැනින් තමයි අල්ලගෙන
1: තියෙන්නේ. දැන් දාන සීල භාවනා කියන කොටස කියන්නේ මුලින්ම දානය ඊට පස්සේ සීලය ඊට පස්සේ තමයි භාවනා
0: තියෙන්නේ.
1: ඔය දානය සීල දෙකම නැතුව භාවනා කරන්න ගියාම ට්‍රැක් පයින්නවා. ඉතින් ඒ වගේ දේවල් තමයි ගොඩක් මේ සීන සමාජයේ දකින්න. ඉතින් ඒකට එකම දේ මම හොයාගත්ත දේ තමයි කල්යාණ මිත්‍ර සේවනය. ඕක තමයි අපි ජීවිතේ මුලින්ම කරගත යුතු දේ තමයි කල්යාණ මිත්‍ර සේවනය. ඕක නැති වුණොත් ඉවරයි.
0: ජීවිතේ වරදිනානේ.
1: ජීවිතේම ඉවරයි.
0: එහෙම වරදිච්ච අවස්ථාවක් ඇති මං හිතන්නේ ඉතින් අපේ ජීවිතවලනේ.
1: ඔව් ඉතින් ඒ වරදි තිනව නේද? ඒව තමයි ඔයාගේ තින ප්ලස් පොයින්ට්ස්. ඔයාට වරදින්න ඕනේ. ඔයාට සුද්ධ සිංහලෙන් ඉන්න කෙලවෙන්න ඕනේ. ජීවිතය තේරුම් ගන්න මොකද්ද කියන එක.
0: අනිවාර්යෙන්ම.
1: එහෙම නැත්නම් ජීවිතය තේරුම් ගන්න හරි කලාතුරේ නම් හරිම ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. සංසාරික මන්න මහා ප්‍රඥෙක් වෙන්න ඕනේ එහෙම වෙන්න. ඔය හරිය හැම මිනිස්සෙම කෙලවෙලා තමයි ඔතනට ආවේ.
0: එහෙම එහෙම අර අපි කියන්නේ වැරදෙන්න ඕනේ හරියන්නේ කියලාත්
1: නේ. අනිවාර්යෙන් වැරදෙන්න ඕනේ.
0: එකමඩ කියන්නේ නේ. රයිට් එතකොට මේ දැන් අපේ පහුගිය දවස්ක අපේ නන්දාමාලිනි මහත්මිය නැති වුණා. ඉතින් ඒකත් එක්ක මං හිතුවා මේ එතුමියගේ ගීතයකුත් අහන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද කියන්නේ?
1: මට නැති වුණා කියලා කියන මම පිළිගන්න කැමති නෑ. මොකද ඇය අපිත් එක්ක අතර ඉන්නවා. තව දශක තෙමේ තව සීවස් ගානක් ඉදි කරන්න තියෙන දේවල් කරලා ගිය මිනිස්සු තමයි. රටට, ජාතියට, ආගමට අඩුම තමයි අම්මට සත් නැ නැති මිනිස්සු. ලොකු පාඩුවක්.
0: ඔව් ඇත්ත ලොකු පාඩුවක්. ඉතින් අපි මොකද්ද කියන්නේ සින්දුව?
1: මගේ ආසන සිදු මම මේක මුලින්ම නෙමෙයි මම අදට තහන උඩේ කටහඬට ලොමු ඩැහැ ගන්න වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක්
0: සෙන්සිටිව් වෙනවා නේද?
1: ඒ කියන්නේ හරිම වටිනම මිනිස්සු මට එහෙම කඳුළු ආව ඔයිට කලින් අමරදේව මාස්ටර් නැති වුණාම දැන් මේ පාර ඇය නැතිව පාඩුව දැනෙනවා.

0: නියමයි, ලස්සන්ට කිව්වා. ඒ කියන්නේ එතුමිය ගේ අභාවය කියන්නේ අපිව සංවේදී කියන්නේ මුළු රටක් සංවේදී කරපු එකක්නේ.
1: ඒ මොකද දන්නවද, ඇත්තටම අර මේ ඒ හිස්තන පුරවන්න ආයි මං හිතන්නේ කාටවත් පුළුවන් කියලා. ඒ හිස්තන පුරවන්නේ
0: ඒ කියන්නේ රිප්ලේස් නැහැ දෙන්නට.
1: නෑ නෑ, රිප්ලේස්මන්ට් නෙවර්. ඔය දැන් ඔය ඉන්න කියන්න හොඳ නෑ. ඔය ඉන්න දැන් ගායිකාව බාන්න දැන් ඇත්තම කතන්දරේ කිව්වොත් දැන් මේ රැකේ ඇවිල්ලා ඒ කියන්නේ කටහඬට වැඩිය ඇඟට තන දෙ මේ මෝඩ් එකක් ගන්නදී මං කියන්නේ ඒක හොඳ නැහැ කියන එක. ඒ කියන්නේ තමන් අන්න බෑග කරිය ඇඳගෙන ඉඳලා සිං කරන එක වෙනම දෙයක්. හැබැයි ඒකට විතරක් ફોකස් කරලා තමන්ගේ තියෙන අනික් ක්වොලිටීස් නැති වෙන එක, ඒ කියන්නේ ස්පෙෂලි නන්දමාලනිට ප්ලේස්මන්ට් එක නැහැ. කියන්නේ ඒ ඇවිල්ලා ඇවිල්ලා මේ ලෙජන්ඩ්ස් නෙමෙයි ගොඩ් කියන්නේ ග්‍රේටස්ට් ඔෆ් ඕල් ටයිම් කියන්නේ එයා තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ මට නම්. ඒ කියන්නේ ඒ හඬ ඒකයි පිහිටන්නේ සහ ඒ එක්ස්පීරියන්ස් එක රටේ ජනප්‍රියම ගායකිකාවක් වෙලා ඉඳද්දී ඉන්දියාවට ගිහිල්ලා දුක් විඳින්න වෙච්ච එක, හිඟා කන්න සිද්ධ වෙච්ච එක, රට වෙනුවෙන් ජාති වෙනුවෙන් කැප කරලා තමන්ගේ ජීවිතේම
0: රට වෙනුවෙන්
1: ඕ අනිවාර්ය ෂොට් එක හම් වෙනවා කියලා දැනගෙන රට ජාතිය ඒ මොරාල් එක හදපු ඒ ඒවා නංගි ඒව ඇවිල්ලා ඒ මා හරි ලෙජන්ඩ් කැරක්ටර්ස්. ඒ හදපු සින්දු ටික බලන්න ඔක්කොම මාස්ටර් පීසස් එකක් නෑ.
0: අනිවාර්යෙන්
1: ඒ හඬේ ඇතුලේ තමයි ඒ හඬ පෞරුෂය ඇවිල්ලා ඒක ඒක මාරම දෙයක්. ඉතින් හරිම මේ ඇත්තටම ලොකු දරා ගන්න බැරි පාඩුවක් තමයි ඇය වගේ චරිතයක් නැති එක. හැබැයි ඇය නැති නැහැයි කියලා පිළිගන්න බෑ. මොකද කරන් තියෙන දේවල් ඔක්කොම කරලා රෝල් මොඩල් එක ආයි හදලා ගිහලා තින්නේ ඉස්සරහට මෙන්න මේම ඓතිහාසික මේ මට්ටමේ ගායිකාවක් හිටියා, මෙන්න මෙහෙම එක්කෙනෙක් හිටියා, මෙන්න ඕගොල්ලෝ ගන්න දේවල් තියෙනවා යාගෙන් චරිතය කියවල බලන්න. මං දන්න යාගේ ගැන පොතක් ලියලා තියෙනවා කියලා මං කියන්නේ අනිවාර්යෙන් මේ කරුණ එයාගේ ජීවිතේ ඔය වෙච්ච හැමදේම ඔය තියෙන මේ හඬ පඩවල් ඒ ඔක්කොම මේව කරලා පරිශීලනය කරලා අනිවාර්යෙන් කවුරු හරියාගේ උපත් ඉන්නම් පොතක් ලියන්න ඕනේ.
0: පොතක් ලියන්න, ෆිල්ම් එකක් කරන්න.
1: ෆිල්ම් එකක් අනිවාර්යෙන් කරන්න කළ යුතුයි. ඒ කැරක්ටර් එක එයා ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙච්ච එක.
0: වෙච්ච
1: දේවල්. ඒ මොකද ඔය මං හිතන්නේ එක්සිජන් එකනේ ඔය කවුද ඒක කියන්නේ බූමස්සනේ.
0: ඔව් බූමස්ලා. ඔව්
1: ඒගොල්ලෝගේ කාලවල වල ඒගොල්ලෝ ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න උනද. අපි හිතනවා අපිට තමයි ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ. ඔය අපිට වෙලා තියෙන ඇත්තම ෆෝන් එකේ ඉඳලා දවසම ෆෝන් එක එළියට බැස්සම තමයි ඩෝපමින් නැහැ. ඕක තමයි ඇත්තම දැන් මේ වර්තමාන සමාජයේ වෙලා තින්නේ. ඉතින් ඒගොල්ලෝගේ කාලය ගත්තම ඒගොල්ලෝ මුහුණ දෙනවා යුද්ධ ප්‍රශ්න වලට. ඊට පස්සේ මේ යුද්ධ නෙමෙයි කලින් ආපු කලකෝලාල වලට. ඊට පස්සේ පාන් ගන්න පොලිමේ ඉන්න ඇච්චේ වාරව මේ ඒ දේවල් අරන් බලද්දී
0: ඒ කාලේ සෑහෙන අමාරු කාලයක්.
1: ඉතින් ලොකු අමාරු කාලයක මේ පාස් කරගෙන තමයි ඒගොල්ලෝ ඇවිල්ලා වෙනකොට මෙච්චර දෙකට ඒ වගේ අමාරු කාල තමයි ඒ වගේ මිනිස්සු නිර්මාණය කරන්නේ. මිනිහගේ අමාරුම කාලය තමයි මේ මිනිහව නිර්මාණය කරන්නේ.
0: ඔව් අපි කලිනුත් කතා කරා මිනිස්සුන්ටනේ. Right, okay. Happy body sindu akala, body break kya kara? Emma.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
4: රාජධානිය ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමිනියම්
5: ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8-333-444 සීතා හදවත් දිනු හිතවත්කම
3: සර් නේද එල්බී රන්න ඇඩ්ඩිකේ ඉන්නේ ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
4: ඒත් ලොකු කරලා නේද
3: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
5: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි. අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Ответа Уиса и Уиса. Света 2020.
1: Right, අපි වැඩේ ඉවර කරන්න තෝනේ මං හිතන්නේ. Right, දැන් මොකද්ද මේ දැන් කොච්චර කාලයක් ඉඳන් ඔයා කොණ්ඩේ වවන්න අරගෙන?
2: කොණ්ඩේ වවන්න ගත්තේ මම ඉස්සර මොකද කියන්නේ සිංහලෙන් ඉන්ටර්නැෂනල් බැංකුවක බැංක් අන්තර්ජාතික බැංකුවක වැඩ කරේ.
1: හා
2: හා. ඉතින් ඒවල දන්නවනේ ඉතින් මේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස්. හ්ම්
1: හ්ම්.
2: රැවුල වන්න බෑ, කොණ්ඩ වන්න බෑ, අරක බෑ, මේක බෑ, ටයි එක දායනවා බෙල්ල ඉර කරන මේ ලංකාව වගේ මේ සමකාසන්න රටක මේ ටයි එක කියන්නේ ඇත්තටම බොරු මේ බොරු දෙයක්
1: මේ.
2: විගඩමක්. ඇත්තට මොකද ඒක මේ මිනිස්සු දැම්මේ ඇත්ත. ඕක කමන්නේ නුවරලී වගේ පැත්තක ටයි එක දාගෙන ඉතින් ප්‍රශ්න නැහැ. මොකද
1: සීතලක්
2: තියෙනවා.
1: සීතලෙන්
2: බේරෙන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ අර මේ කුරුල්ලෙක් වගේ හිටපු මාව ඒ වගේ තැනකට කොටු වුණා. ඉතින් මේ හොඳයි, ඉතින් හොඳ යාළු පිරිසක් හිටියා. ජොලි ලයිෆ් එකක් තියෙනවා. අර මේ අර රෙගියුලර් මනි එකක් අනිවාර්යෙන්ම මන්ත්ලි සැලරි එකක් තියෙනවා. එක තැනකට කොටු වෙලා කියලා මට තේරෙනවා. දැන් මට ඉන්න ඕනේ, දැන් යන්න ඕනේ මේකින් කියනකොට දවසක් අපි හැමදාම යනවා නිකන් රෑට. ඉතින් මදවිත නිකන් දවසක් ඉන්නවා මගේ සීනිය කෙනෙක් ඉන්නවා. අදටත් මම මතක් කරනවා ඉන්දික අයියා. දැන් ඔබ ඇවිල්ලා මෙතන මොනාද මේ කරන්නේ? බැංකුවේ ගොඩක් කට්ටියගේ ස්ට්‍රෙස් රිලීස් එක මම. ඇයි මේ සින්දු කියන්නේ? හැමදාම රැට සින්දු කියන්නේ, හැමදාම පාටි, හැම එකම සංගීතංශය. ඉතින් මන් තමයි
1: නියෝජනය.
2: මම ඇත්තට බැංකුවේ වැඩ කරේ බලන්දි සින්දු තමයි වැඩි හරියක්
1: කියන්නේ.
2: මේ මට කිව්වා ඉතින් ඔයා මේ මෙතනට ඇවිල්ලා මේ පුලා මේ පුලස් සිනේ පුලා මේ දන්න සංගීත කරගනින් ගිහිල්ලා
1: කියලා.
2: පළවෙනි පාර රෙසිග්නේෂන් දුන්න බාර ගත්තේ නැහැ, දෙවෙනි පාර දුන්න බාර ගත්තේ නැහැ. මගේ කල්ක්‍රියා වෙන්නෙන්න දරුණු වෙන්න ගත්තා. ඊට පස්සේ මේ කිව්වා එනම් තුන්වෙනි පාර දුන්නම බාර ගත්තා. ඔව්, තව චුට්ටක් හිටියනම් මාව එළවලම දානවා. ඒ කියන්නේ මේ ඇත්තට මේගොල්ලන්ට ලොකු අර මං යන එක නිකන්
1: දුකක් වගේ
2: පාඩුවක් එහෙම තියෙන්නේ. ඉතින් මට එනකොට ඉතින් මේ ඔෆිසෙන් අයින් වෙලා එනකොට මට ලොකු පැකේජ් එකක් දුන්න, গিitar එකයි, গিitar amp එකයි. මම හිතන්නේ කාටවත් හම්බෙලා නැතුව ඇති ඒ වගේ ප්‍රසෙන්ට් එකක්. ඉතින් ඔක්කොම එකතු වෙලා මට එහෙම ප්‍රසෙන්ට් එකක් තරම් දුන්නා. අදටත් ඉතින් මං හරි ආදරේ මගේ යාළුවන්ට. ඒ යාළුව කම
1: මේ
2: මතක් වෙනවා කියලා අදටත් ඉතින් පාටි එකම සෙට් වුණා. මම යනවා. ගිහලා අර විදිහටම පිස්සුනාර ලේනවා. එහෙම මං අර ජනප්‍රිය වුණා එම කියලා මං කවදාකවත් ඒකට එහෙම වෙනසක් කාටවත් මං එහෙම පෙන්නලා නැහැ. මම ආස සාමාන්‍ය විදිහට අර පොඩි කාලේ ඉඳන්ම ජනප්‍රියත්වය අරම එවකින්ද දැකලා දැනিলা. ඒක ලොකු දෙයක් නෙමෙයි. මං හිතන්නේ මම දැන් මෙතනින් එහාට ආයේ මේ පීක් එකට ආවත් මං ඒක මගේ කෝල්ටි එක නැති කරගන්නේ
1: නැහැ. එහෙම දැන් මම හිතාගෙන ඉන්නේ ඇත්තටම වටිනවා. සමහර මිනිස්සුන් ඉතින් අමතකයිනේ.
2: මට මම මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි කිමු ආව එක දවසකට හම්බුණා කියලා කතා කරලා ෆුල් ෆන් එකක් දාලා යනවා. සව අවුරුදු දෙකකින් විතර ගියාම මට අමතකයි.
1: ඔව්, ඉතින් අවුරුදු දෙකක් කියන ලොකු කාලයක්
2: කියන්නේ. සමහර වෙලාවට මාසයක් වෙන්නත් පුළුවන්.
1: ආ, එතන පොඩි අවුලක් තියෙනවා.
2: පොඩි අවුලක් තියෙනවා, අමතකයි. හැබැයි මතක් කරොත් මෙන්න මෙහෙමයි කියලා ඒ තත්ත්වෙට ඉන්න පුළුවන්.
1: ඊට පස්සේ දෙතේකට කොණ්ඩේ වවන්න ගත්තේ.
2: ඉතින් මට ඒ තිබ්බ මං හිතන්නේ ඊට කලිනුත් මං කොණ්ඩේ වවලා හිටියේ. අවුරුදු තුනක් විතර මම ඔෆිස් එකට යනකොට ෆස්ට් ඉන්ටර්වියු එකත් ගියේ එහෙම. ඔක්කොම අහලා දිව කවුද අර පූසාරියෙක් ඇවිල්ලා දින්නේ වැඩට එහෙම කියලා. සතියක් දෙන්නම් කොණ්ඩ කපන් එන්න, නැත්තම් වැඩට එන්න එපා කියලා කිව්වා.
1: පණ කොණ්ඩ කැපුවා.
2: ඔව්. ඊරෝසේ ආයිත් ලාවට කොණ්ඩ වවන් හිටියා බැංකුව ඇතුලේ. ඊරෝසේ මං එඩිට ආවට පස්සේ මං හිතාගත්ත මම ආයෙ ඔක්කොම අතහැරලා දානවා කියලා. මං රැවුලයි කොණ්ඩේ ආයි මේ කිසිම මේන්ටේන් එකක් නැතිවම වවන්න ගත්තා. දැන් පොඩ්ඩක් විතර ලාවට ට්‍රිම් එකක් දානවා.
1: ඒ වවන්න ගත්ත පාර හැමම
2: ඔව් මගේ මේ ඉඩට පල්ලෙන් මගේ කොණ්ඩ තිබ්බා.
1: දැන් නැහැ
2: නේ මේ ළඟදී මම මේ මේ YouTube ටියුටෝරියල් එක බලන්න ගිහලා කපා ගත්තා. මම හිතන්නේ අඩියක බාගකට වෙයි කිට් වෙන කැම.
1: ඇයි කපන්නේ? මම දැන් ගන්නට කොණ්ඩේ කපා ගන්න.
2: ඔනේ පොඩි
1: ලේයර් එකක්.
2: ලේයර් එකක් හැදෙනවලු මම කොණ්ඩේ ඔක්කොම එකට එකතු කරලා උස්සලා කැපුවා.
1: හා
2: බලදි කපලා දින්නේ මම ඔක්කොම මැද්දෙම කපලා.
1: දැන් පොඩ්ඩක් අඩුයි කොන්න. ඔව්.
2: හැබැයි ඒකත් හොඳයි මේ කියන්නේ. දැන් ඇත්තටම කොමට ආසයි තට්ටේ ගන්න.
1: හ්ම්.
2: දැන් තට්ටේ ගන්න ගෑවොත් එම මාව මගේ ප්‍රේක්ෂකයෝ මගේ රසිකයෝ කවුරුත් මාව අඳුර ගන්න නැති වෙනවා.
1: ඔව්. තට්ටේ ගෑවොත්.
2: ඔව්. ඒකෝ මම දැන් ආයි මං ආයි කම්බැක් එකක් දෙනවනේ මට පාඩුවක් කරනවා. ඒකෙන් තමයි මම වම් ඉන්නේ.
1: ඔව්. වවගෙන ඉන්න ඊට පස්සේ ඉතින් පොඩි කාලෙක ඉන්නේ.
2: ඔව් ආයි සිප්පි
1: කරගන්න. ආ සාවල් කිස්ට් එක කරගන්න පුළුවන්.
2: ආයි කපලා දාන තට්ටේම දානවා.
1: ඒතකොට මේ ඔය බෑන් එකක් දාන වැඩේ කොයි කාලෙද පටන් ගත්තේ?
2: බෑන්ඩ් එක ඔය අරගල සමේ මට මේක සෑහෙන සමේ මේ මේ ඔළුවට මේ මේ හෙල්මට් එක දානකොට එම වැදගත්. සහ බෑන්ඩ් එකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ කියන්නේ අපි මේ අවුට්ඩෝ
1: ඔයා ඕක මුලින්ම පටන් ගත්තේ හෙල්මට් එක දාන්න.
2: හෙල්මට් එකට පටන් ගත්තේ.
1: ඊට පස්සේ තමයි ඔය ස්ටයිල් එකක් කරගත්තේ.
2: ස්ටයිල් එකක් කරගත්තේ. දැන් ඒක මම දැක්කා ඒක ගොඩක් කට්ටිය දැන් අනුකරණය කරගින්මින් යනවා. ඉතින් ඒක හොඳයි. මම කැමතියි මම අනුකරණය කරනවා. මම අනුකරණය කරන්න නේ මම අනුකරණය කරනවා.
1: මම කැමතියි. දැන් දිගටම ඔය ස්ටයිල් එක තියාගෙන යනවා.
2: මම එක තැනකට කොටු වෙන්නේ නැහැ. මං කිව්වේ කොයි වෙලාවකට තට්ටේ ගන්නවා. තට්ටේ ගාලා මේ කොණ්ඩේ හැමම කැන්සර් හොස්පිටල් එකට මේ දෙනවා.
1: දීලා. හ්ම්. එහෙම කරනවානේ. අපි සින්දුවක් අහමු. තව බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ අපි වැඩේ අවසන් කරමු නේ.
2: හරි.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
1: Enfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0676 252 30 20.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගෙන පා අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිට පුරවන්න ඕනේ කියලාද?
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අතෙක් 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
11: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත

0: නින්දක සුවය විඳිමු. ඇවිත්යන් එන්න. වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
2: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0111 580 400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
6: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
7: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
8: මට link pass පංගුවෙන් හරි ගියා.
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
10: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
11: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක්. Haval H6, Haval GT, Tank 300 හා Tank 500 රත. දැන් Union Place GWM Experience Center වෙතින්.
12: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
13: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: Avance ticket එක pay.
15: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial banking ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
16: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසයි 2 ලැබෙනවනะ. Double 2. Double delight. Double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
17: සින්දු සියත අනුග්‍රහය.
18: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චක්කාරේ.
19: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
20: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
21: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
22: පරිභ්‍රමණය.
20: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
23: යත පොකට් මනි.
20: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
23: 98.2 98.4

0: Matuna.
1: සුපිරි සුපිරි නියමයි නියමයි. මේ ඔයාගේ දෙවෙනි සින්දුව කිව්වනේ.
0: දෙවෙනි සින්දුව.
1: සින්දුවේ නම මොකද්ද?
0: වෛරේ ගිනිසෙල.
1: ඔන්න මෙයාගේ YouTube එකට ගියත් බලන්න බලන්න. YouTube එක subscribe කරලා මෙයාගේ තියෙන ලස්සන videos ටිකත් බලන්න කියලා අපි ඔයගලන්ට කියන. ඉතින් පොඩි වෙනස් අත්දැකීමක් පොඩි අපි හැමදාම අහන සින්දුව වලට වඩා වෙන range එකක් නේ.
0: ඔව්.
1: වෙන range එකක්.
0: සාමාන්‍ය භාෂාවක් කියනවා නම් කෑ ගහලා සින්දුව.
1: කෑ ගහලා සින්දුව කියන. ඔයාගේ මොකද rock කියලාද කියන්නේ?
0: rock සහ metal පැත්තට මම පොඩ්ඩක් බරයි. මම ආසයි. මොකද ඒක ජවය මේමයි සිංගර් කෙනෙක් කියන්නේ දැන් ඇවිල්ලා තියෙන සිංගර් කෙනෙක් කිව්වම නියම තරහ වෙන්නේ අයියෝ. ඒක නෙමෙයි සිංගින් කියන්නේ. සිංගින් කියන්නේ තමන්ගේ හඬ හොඳට පාලනය කරලා හොඳට අරින්න ඕනේ.
1: කටහඬ
0: එළියට දෙන්න ඕනේ. නැතුව මේ හක්කේ තියන ගානකනේ සිංග කරනවා කියලා කියන්නේ. දැන් ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් හැදලා තියෙන්නේ. ඉතින් මම දන්නේ ඉතින් ඒක හරි කොහොමද කියලා.
1: හරිද කොහොමද?
0: ඕ මොකද මේ වෙලා තියෙන්නේ ඉතින් ලංකාවේ කට්ටිය හරි ස්මූත්
1: සියුම් කට්.
0: සියුම් කියන දේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයකට ගොඩක් ස්වභාවිතයත් බලපාන්න නැති. අමරදේව මාස්ටර් ක්‍රියේට් කරපු ස්වභාවිතය ඒකට මේ බලපාන්න නැති නිසා ඉතින් මේ අර ග්‍රවුලින් ග්‍රවුල් ඒ පැත්ත නෙමෙයි මං කියන්නේ. ඊට මෙහා ඒ කියන්නේ අපි කියමු රොක් ලෙවල් එක. ඒ කියන්නේ ලංකාවට දුරයි වගේ. ඒ කියන්නේ ඉන්දියාව ළඟයිනේ.
1: ආහ්
0: යුරෝපේ දුරයි.
1: දුරයි.
0: ඒ මේකක් තමයි තියෙන්නේ අත්තම කතන්දරේ. ගොඩක් ආස අර හින්දුස්ථානි ලෙවල් එකට. ඔව් ඒකට තමයි ගොඩක් මේ කැමති කට්ටිය.
1: ඔව් සංගීතය විතරක් නෙමෙයිනේ. ඉතින් අපිට ෆිල්ම් වලින් ගත්තත් ලොකු ආභාෂයක් තියෙනවා ඉන්දියාවෙන්. ඒකත් එක්ක ඉතින් හැම එකකටම තියෙනවා නේ.
0: ඔව්. දැන් හැබැයි මම පොඩ්ඩක් හින්දි වලට වැඩි මම මලයාලම් මූවිස් ඒවා සමහරවිට අපිට මේ මම සාමාන්‍යයෙන් මේ හොලිවුඩ් ඒ ලෙවල් එකේ මේ ඉංග්‍රීසි මූවිස් තමයි ගොඩක් බලන්නේ. ඉතින්
1: හැබැයි මලයාලම් ෆිල්ම්ස් වල දැන්
0: මලයාලම් ගත්තම පටන් ගත්ත දැන නෙමෙයි ඉවර හරි ආසයි. දැන් හැබැයි ලංකාවේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හැදීගෙන එනවා වගේ මට පේනවා. තේරෙනවා. ඒ කියන්නේ ඔව් මම ආස ඇත්තම මම ආසම මේ නළුව ඇවිල්ලා ගාමිණී ෆොන්සේකා ජෝ ඒ වගේ මේ කට්ටිය තමයි මේ ආසම. ඒගොල්ලෝගේ මේ ඒවා බලනකොට තේරෙන්නේ නැහැ. ඉතින් රඟපානවා කියලා දැන් අලුත් කට්ටිය ඉන්නවා හොඳට රඟපාගෙන එනවා. ඒ අර ඒ කියන්නේ අර අපේ ගෝල්ඩන් එර එක ඒකනේ. ඒ වගේ කට්ටිය දැන් ආයි එමින් පවතිනවා වගේ පේනවා.
1: අපි සුබපතමු ඒගොල්ලන්ට.
0: සුබපතන අනිවාර්යෙන් ලංකාව කලා කෙතක් වෙන්න කියලා සුබපතනවා.
1: සුබපතනවා. රයිට්. එහෙනම් අපි වැඩේ අවසන් කරමු. ඉස්සර ඔය සින්දු 80ක් විතර කරලා තියෙනවා කිව්වා. ඒ සින්දු 80ෙන් හෙට අනිද්දාම එක සින්දුවක් හරි එළියට දාන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා කියනවා.
0: හෙට අනිද්දා නම් බෑ. හෙට අනිද්දා මේ වැඩ ටිකක්
1: තියෙනවා.
0: අමාරුයි.
1: අනිද්දා නම්
0: බෑ. ලබන සතියේ බෑ.
1: රයිට් ඉක්මනට මේ සින්දු ටික අපි එළියට දාමුනේ.
0: ඔව් එළියට දාන්න වෙනවා. සිද්ධ වෙනවා.
1: සිද්ධ වෙනවා සහ අපිට එවන්න සින්දු. ඉතින් ඉස්සරහට මොනවද ඉතින් බලාපොරොත්තු? නිකන් ප්ලෑන් එකක් තියෙනවද වෙන විශේෂ ප්ලෑන් එකක්?
0: වෙන විශේෂ ප්ලෑන් එකක් කියන්නේ මගේ අරමුණ ඇවිල්ලා මේක තමයි ඉතින්. දැන් මම අරමුණ වෙනස් වෙන උයන්න ගියානේ බ්‍රෝ.
1: දැන් මායි සින්දු.
0: මගේ ප්ලෑන් එකක් තියෙනවා මේ උයන්න තව ඉගෙන ගන්න උයන්න ඉගෙන ගන්න ආසාවක් තියෙනවා. කියන්නේ වෙන වෙන රෙසිපිස් ට්‍රයි කරන්න. හැබැයි ඒක කම්මැලි. මහන්සි වෙන්න බෑ ගොඩක්. මට මේ අර සංගීතය නියලන එක මට මහන්සියක් නෙමෙයි.
1: නෙවෙයි.
0: ඒක ඇඟේ තියෙනවා. ඒක ඇඟේ තියෙනවා. ඔටෝමැටිකලි එන්නේ සීන් එකක් තියෙන්නේ.
1: රයිට්. එහෙනම් ඉතින් අපි ඉස්සරහට වැඩ ටිකක් බලාගමු. නිකන් ෂෝ එකක් කරන්න.
0: තව ඉතින් සින්දු ටිකක් ඕනේ නේ. සින්දු ටිකක් තමයි දැන් ප්ලෑන් එක. මොකද රූප රචනා ගැන රමේව හිතන්නේ ගියාම ලොකු මේකක්. ඊට පස්සේ පුංචි කොන්සර්ට් එකක් කරන්න ආසාවක් තියෙනවා.
1: ඉස්සරහට ඒ ටිකත් ඉතින් අපි බලමු.
0: බලමු.
1: හරි. එහෙනම් ඉතින් අපි වැඩේ අවසන් කරමුනේ. Thank you. ඉතින් අද පොඩි වෙනස් කතා
0: කරත් තිබ්බා. Thank you. ඔයාලා ප්‍රෝග්‍රෑම් එක කරා මම හරි ලේසි පෑය දෙකක් ගියා දැනුනේ. දැන් සාමාන්‍ය එක දාන ඉඳගෙන ඉන්න පුළුවන් මිනිස්සෙ නෙමෙයි. ඉතින් මේ සංගමයකින් යුතුව මාව හැන්ඩල් කරාට ඔබටත් බොහෝම ස්තුතිසා. ඉස්සර අනාගතයට සුබ පතනවා.
1: Thank you. එහෙනම් ජය වේවා.
0: ජය වේවා ඔබට.
1: අපි එහෙනම් කමර්ෂල් බ්‍රේක් එකක් ගන්නවා. දැන් වෙලාව මතක කරනනම් උදේ 11:59.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්නා. CA ශ්‍රී ලංකා 0.70455 11.
2: සිංහගිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: Brand new උනත් register දුනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
4: 98.2 98.1

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පාම්පිටි මිලි හෙලට පිටි ආශ්‍රිත ආහාර මිලත් ඉහලට. පෙරහර නතර කිරීම පිළිබඳ ප්‍රකාශ වලට ජනපතිගෙන් පිළිතුරු. විද්‍යුත් දුම්රිය සේවය ලබන වසරේදී චීන ජාතිකෙන් දෙදෙනෙකු සීගිරියේදී අත්අඩංගුවට. නේපාල ජලගැල්මෙන් බියගේ ගණන 696ක් දක්වා ඉහළට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: රොටි පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. එම සංගමයේ සඳහන් කළේ මෙම මිල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 17කින් ඉහළ නැන්වීමට සමාගම් තීරණය කිරීමත් සමග ආපන ශාලා හිමියන්ගේ සංගමයේ මෙම තීරණය ගනු ලැබුවා. තිරිඟු පිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බවයි ප්‍රීමා සහ සෙරන්ඩීප් සමාගම් සඳහන් කළේ. මේ අතර බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ ප්‍රකාශ කළේ පාන් මිල සම්බන්ධයෙන් සිය සංගමයේ ලබන සඳුදා රැස්වේ තීරණයක් ගන්නා බවයි. යලි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇති නොවියතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැලකෙන සංදේශය දියවඩ නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට එක්වමින්
2: පෞගේ කාල දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් ගැන සාකච්ඡා වුණා. ඒ මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද? මම හිතන්නේ තහනම නෙවෙයි, තහනම් කිරීම උත්සාහයක් දරනවායි කියන ප්‍රකාශය මොනතරම් කුරිරුද, වංචාකාරීද, විනාශකාරීද? මම අවධානය යොමු කරන්නේ ඒ කිසිසේත්ම අපගේ දේශපාලන වේදිකාවකට සාකච්ඡාවකට හෝ තර්කණයකට හෝ ගත යුතු කරුණක් නොවේ. මේ උත්තම ඓතිහාසික මංගල්‍යයයි දේශපාලන වේදිකාවයි කොතනද තියෙන්නේ? මේ උත්තරතර ඓතිහාසික මංගල්‍යය අහස් ගැබ දක්වා විහිදෙනවා නම් දේශපාලන වේදිකාව ආලෝක සතවර්ෂ ගණනාවක් දුරින් තියෙන පොළොව දක්වා විහිදෙන පිහිටන. එනිසා මා හිතනවා අපි කවුරුවත් තමන්ගේ දේශපාලන වේදිකාවක වෙන අරෝවන් පිරිමහගන්න, වෙන සමහර ගැටුම් විදහා දක්වන්න නියෝජනය කරන්න කිසිසේත්ම ඓතිහාසික උරුමය මත සාධාරණ කරුණක් නොවේ. එනිසා මා හිතනවා නැවත කවදාවත් අපේ රටේ එවැනි වේදිකාවන් තුළ පෙරහැර නතර කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් පැන නොනගිය යුතුයි.
1: මේ වන විට මත්ද්‍රව්‍ය ඌදුරට ලක්ව ඇති තරුණ පරපුර ඇතුළු පිරිස සංස්කෘතික කටයුතු සඳහා යොමු කිරීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
2: ගම් නියංගම් කරා විසිරුණු රකුසෙකුට අපි බිලිවිමින් තිබෙන බව. මේ තව දශක දෙකක් තුනක් ගියොත් මේ සියලු සංස්ථා බිඳ වැටෙනවා. රාජ්‍ය තවදුරටත් වැඩක් නැති වෙනවා. මේ සියලු සමාජ පාදම කඩා වැටෙනවා. ඒ පැතිරී තිබෙන ආකාරය දෙස බලපුවහම, ඒට ලොල් වී මත් වී තිබෙන තරුණ පරම්පරාව දෙස බලපුවහම, පාසල් දරුවන්, විශ්වවිද්‍යාල දරුවන්, වැදගත් රාජ්‍ය නිලධාරීන් ඒ රකුසගේ ගොදුරු බවට පත් වී තිබෙනවා. එම අපට එකපසකින් අපේ සමාජයේ පාදම ආරක්ෂා කර අපේ සංස්කෘතික ප්‍රෞඩත්වය, අපේ අනන්‍යතාවය, අපි ජාතික උරුමය, අපි මේ මහපොළොවත් එක්ක තියෙන ඓන්ද්‍රිය සබඳතාවය මේ රකගන්නවා. අපි අනිවාර්ය ලෙස මේ මත්රකුසාට රේව සටන දියත් කළ යුතුයි. ඒ මර්ධනය සඳහා පමණක් වූ සටනක් නොවේ. ඒ විතරක් නෙවෙයි, අපේ තරුණ පරම්පරාව අලුත් ආස්වාද ජනක දිශාවකට අපේ පරම්පරාව නැගිටිය යුතුයි. ඒදී මා හිතනවා දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍ය ඉතාමත් වැදගත් අවස්ථාවක් නියෝජනය කර කියලා මම විශ්වාස කරනවා.
1: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව දැක්වෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙරට දිනක් තුළ වැඩිම පිරිසක් මෙයාමට හේතුව මත්ද්‍රව්‍ය භාවිතයේ බව මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව පවසනවා. ඒ සමාජික වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට මරණ 80%ත් අතර ප්‍රමාණයක් සිදුවන බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ රට මේකට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින්.
3: ලංකාවේ එක දවසකට වැඩියෙන්ම ජීවිත ප්‍රමාණයක් නැති කරන තනි හේතුව තමයි මත්ද්‍රව්‍ය. සාමාන්‍ය දිනයක් අපි ගත්තොත් එහෙම 100කට 80කට ආසන්න ප්‍රමාණයක් එක දවසක් ඇතුළත මත්ද්‍රව්‍ය නිසාම ජීවිතේ නැති වෙනවා. එක මෙවැනි මත්ද්‍රව්‍ය කියන හේතුවක් නිසා මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් මියන්නේ කියලා බැලුවොත් එවැනි ජීවිත ප්‍රමාණයක් නැති කරන වෙනත් තනි පුද්ගල හේතුවක් නැති තරම්. රියනතුරු ගැන බලන්න, සියදිනවසා ගැනීම අරන් බලන්න, දියවැඩියාව, අනිකුත් බෝන වන රෝග අරන් බලන්න, කොරෝනා කාලේ කොරෝනාවට බැරි වුණා එක දිනක මේ මත්ද්‍රව්‍ය වාර්තාව කඩන්න. ඒතර මේකෙන් අපිට තේරෙනවා මත්ද්‍රව්‍ය වල ශාරීරික එහෙම නැත්නම් සෞඛ්‍ය හානිය කතරම් ප්‍රබලද කියලා. අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙලා තියෙන ලොකුම පීඩාව ඒ වගේම බරක්මයි මත්ද්‍රව්‍ය නිසා රෝගී වෙන පිරිස්.
1: දුම්පානයේ හේතුවෙන් ඇතිවන රෝගවලින් දෛනිකව මෙරට සිදුවන මරණ සංඛ්‍යාව 50කට ආසන්නයි. මද්‍යසාර භාවිතයේ හේතුවෙන් දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 10ත් 15ත් අතර බවයි විශේෂඥ කමිටුව සඳහන් කළේ. වෙනත් මාත්‍රාව්‍ය භාවිතයේ හේතුවෙන්ද දෛනිකව මරණ 10ත් 15ත් අතර සංඛ්‍යාවක් සිදුවන බව සමීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස භූගත ජලය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ පානීය ජල හිඟවැති ප්‍රදේශවලට මේ වන විට බවුසර මගින් ජලය ලබා දෙන බවයි.
4: සමහර ප්‍රදේශවලට ජල සම්පාදනයේ අඩුවීමක් සිද්ධ වුණොත් ඒ කියන්නේ අඩු ප්‍රෙෂර් එකකින් හරි ඒ වගේ දෙන්න වුණොත් අපිට එක ක්‍රමයක් අපි බවුසර් සප්ලයි එකක් වෙනම අපි ඇරේන්ජ් කරගෙන ඉන්නවා. අපිට එහෙම හදිසි තත්ත්වයක් ආවොත් බවුසර් සප්ලයි එකක් දෙන්න පුළුවන්. ඒ වගේම අපි ඇත්තටම වැඩිපුරම ජලය ලබා ගැනීම කරන්නේ මතුපිට තියෙන ජලය, ඒ කියන්නේ වැව්, පිටගවට, ගංගා ඒ වගේ මූලාක්ෂර වලින් තමයි වැඩිපුර ජලය ලබා ගන්නේ. දැනට ලංකාව පුරාම තියෙන වැව් වල එහෙම මේ ධාරිතාවයේ ලොකු අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ඉදිරිකාලයේදී එහෙම තත්ත්වයක් අඩු වුණොත් අපි ඒකට මුහුණ දීම සඳහා මතුපිට ජලය වෙනුවට අපි වැඩිපුර ග්‍රවුන්ඩ් වෝටර්, ඒ කියන්නේ මේ භූගත ජලය ලබා ගැනීම ක්‍රමවේදයක් කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා.
1: දිස්ත්‍රික්ක 7කට බලප ඇති වියලි කාලගුණෙන් පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 84,545ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලපෑමට ලක් ඇති සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංඛ්‍යාව 25ක්. ඒ අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පුද්ගලයන් 75,734ක් වෙත පානීය ජලය බෙදා දෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දේශගුණික විපර්යාස පිළිබඳව රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ වැඩසටහනකට එක්වමින්.
5: වියලි තත්ත්වයක් එනකොට පානීය ජල හිඟේනවා, විදුලි ජනනය සඳහා ජල අඩුපාඩුකම් එනවා. ඒතර විදුලි ඒකකයක් උත්පාදනය කරන්න යන මිල ඇත්ත වශයෙන්ම ජල විදුලි බොහොම අඩුයි. ඒකට විකල්පයක් හොයන්න ගියොත් තෙල් වලින් ගාන වැඩි. ඒතර මේ එල් නීනෝ තත්ත්වය තුළ මහා ආර්ථික හානියක් නිර්මාණය වීමේ බොහෝ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ලා නීනා තත්ත්වය. බරපතල ලෙස වර්ෂාපතනය. කවුද හිතුවේ නේපාලයේ අර සිදුණු සිද්ධිය වෙයි? මතක තබා ගන්න. අවවත් බය කරන්න කියනව නෙවෙයි, අපේ සූදානමක් තියෙනට. මේට වැඩි ක්‍රමවත් කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්‍යයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පැවසුවේ 22 සංශෝධනය වහම අකුලා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
6: අපි බොහොම පැහැදිලිව දැන් මාස ගණන් තිස්සේ කියනවා මේ 22 සංශෝධන තුල වෙන්න තියෙන தත්ත්වය මොකද්ද කියලා. මොකද හේතුව මේකෙන් බොහොම පැහැදිලිව දීලා තියෙන නඩු තීන්දුවනේ කල්පනා කරන නීතිඥයෝ විදියට. ඒතකොට ඒ වගේ දීලා තියෙන නඩු තීන්දුව විශාල සංඛ්‍යාවක් මේ විශ්‍රාම වයස වැඩි කිරීමෝ අඩු කිරීම සම්බන්ධව කිසිදු එකට අත දෙන්න එපා. ඒක පැහැදිලිව මේ රටේ ජනමත විචාරණකින් අවසන් කළ යුතු කාර්යයක් කියලා උන් කියලා තියෙනවා. එතන මොනවද කතා කරන්නේ?
1: ආණ්ඩුවේ තර්ක පිළිගත නොහැකි බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
7: අභිකරණයට පහසුකම් දෙන්න ආණ්ඩුක්‍රස්ත සංශෝධන මොකද? නීතිපති පාර්ලිමේන්තුවේ බදලාගැනීම් කරන්න ආණ්ඩුක්‍රස්ත සංශෝධන මොකද?
1: පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා දැක්වූයේ මෙවන් අදහසක්.
8: විනිශ්චයකාරතුමා නෙමෙයිනේ මෙතන වැදගත් වෙන්නේ. මෙතන වැදගත් වෙන්නේ සාක්ෂිනේ. අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළා තියෙනවා නම් විනිශ්චයකාරතුමා ස්වාධීන නම් එහෙමනම් සාක්ෂි මතනේ නඩුවක් තීන්දුව වෙන්න ඕනේ. විනිශ්චයකාරතුමා මත නෙමෙයිනේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ කාගේත් හොඳට 22 විවස්සා සංශෝධනය අර දූරදරණ විනිශ්චයකාරතුමන්ලා වෙනුවට ඉන් පස්සේ පැමිණෙන විනිශ්චයකාරවරුන්ට බලපාන පරිදි සංශෝධනය කරන්න මේක ගැටලුවක් නෑ.
1: 22 සංශෝධනය ගෙනෙන්නේ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමට බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පැවසුවේ.
9: මේ අවස්ථාවේදී නඩු ගොඩක් තියෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ක්‍රියාවලි විධිමත් සහ වේගවත් කරන්න ඕනේ. ඒ සඳහා අපි රජයක් විදිහට විශ්වාස කරනවා. අධ්‍යක්ෂින් පරිපූර්ණ අධ්‍යක්ෂින් බහුල විනසුරු වරනවා. ඒ ඔවුන්ගේ කාර්ය දීර්ඝ කිරීම තුළින් මේ කටයුතු කරගෙන යන්න පහසුවක් වෙයි කියලා. ඉතින් අපි හැමෝටම හොක්කම් දෙන්න සූදානම්.
1: විද්‍යුත් දුම්රිය සේවය ලබන වසරේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පවසනවා. එහි පළමු අදියර කොළඹ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ.
10: ඉන්ද්‍රිය විද්‍යුත් කරන විදුලිය ප්‍රතිය අපි ලබන අවුරුද්ද ආරම්භ කරන්න සියල්ල සැලසුම් කරලා තියෙනවා. එතකොට අතිදර ජනාධිපතිතුමන් අපිට උපදෙස් දීලා තියෙනවා ඒක ව්‍යාප්තිය කඩිනම් කරලා ක්‍රියාත්මක කරන්න කියලා. කොළඹ තදාපන්න දුම්රිය ව්‍යාප්තියක් විදිහට තමයි විදුලි දුම්රිය ව්‍යාප්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පළවෙනි අධ්‍යයන විදිහට අපිට දැනට අවසර ලැබිලා තියෙනවා සමර්ධාන ඉඳලා රාගම දක්වා, ඉස්සෙ මරදාන ඉඳලා පානදුර දක්වා සහ මරදානි සිට මාළපල දක්වා. දෙවැනි අධ්‍යයන විදිහට ඒක කන්ටිනියස්ලි අපි දෙවැනි අධ්‍යයනත් යනවා. දෙවැනි අධ්‍යයන ඊට පස්සේ රාගම ටිකේ පොල් ගහවල දක්වා, මොදි බල මාර්ගයෙන් කළුතර දක්වා සහ මාළපල ටිකේ ඒක ත්‍රිණිවලි භාගයේ ඒක යනවා අවිශ්වාරණ දක්වා, ඒක රත්තපුර දක්වා දිස් දිස් ක්‍රීමට යෝජනාව තියෙනවා.
1: වර්තමානයේට අදාළවල මිනිකැනුම් කැඳවීමක් මේ වන විට සිදු කර ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය පැවසුවේ.
10: සත්පුර දක්වා ටික අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ අවුරුද්දේ අධ්‍යයනය කළ අවසන් කරනවා. මේ ව්‍යාපෘතිය සංවර්ධන කටයුතු කියන්නේ මේක සැලසුම් සකස් කරලා ඉවරයි. විදේශ ආධාරයක් තමයි සැලසුම් සකස් කරලා තියෙන්නේ. මේ සැලසුම් නිර්මාණ තියෙන නිසා දැන් අපි ප්‍රොක්‍රීමන්ට් ප්‍රොසෙස් එකේ ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ තමයි අපි ඉන්නේ. ඉලගිල කැඳවුම් අවස්ථාවේදී මේක තව වර්තමානයට ගැලපෙන මිල ගණන් අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනය පස්සේ අපිට මේක ටෙන්ඩර් ප්‍රොසෙස් එක යනකොට නමුත් අපි ලබන අවුරුද්දේ දළ වශයෙන් ඇස්ටිමේට් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ ෆෝනුවේ කියලා බිලියන 50ක් විතර දැනට අපි ඒ මුදල ඉල්ලුම් කරලා තියෙනවා. එකින් කැලණිවිලි මාර්ගයට 80ක් අනිත් මාර්ගයකට තව 60ක් වගේ 60ක් වගේ මේ මුදල ලබන අවුරුද්දේ ලැබෙනවා සහ ලබන අවුරුද්දේ මේක මැද වෙනකොට මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය මූලික කටයුතු කරලා අවශ්‍ය කරනවා.
1: බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය සුරේන් බටකොට ඇතුළු පිරිසක් ලබන 31වනදා ගල්ලඟුරු ගැටලුව පිළිබඳ සුවපැලීමේ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා. කොමිසමේ ලේකම් පී.වී. බන්තුලසේන සඳහන් කළේ කොමිසම මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකුගෙන් පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බවයි. සාක්ෂි විමසීම අවසානයේ කොමිසම විසින් සකස් කරන වාර්තාව ජනාධිපතිවරයා වෙත බහර දීමට නියමිත බවද ලේකම්වරයා සඳහන් කළා. ඔක්තෝබර් 15 වන විට කොමිසමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතයි. ගල්ලඟුරු ආනයනයේදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුකුමාර දිසානායක විසින් මෙම ජනාධිපති කොමිසම් සභාව පත් කරනු ලැබුවා. කොළඹ වරාය නගර පරිශ්‍රයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාශයේ සිදු කළ විමර්ශනයකදී ඝාතනයට සම්බන්ධ චීන ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පසුගියදා මහජන සය අපේක්ෂා කරමින් ඔවුන්ගේ දක්ත මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරු එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. නේපාලයේ සිදු ජල කැලීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 626ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2400ක්. විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහය ලබා නොගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා. ආපදාවට ලක්වුවන් ගලවා ගැනීමේ කටයුතු තමා විසින්ම සම්බන්ධීකරණය කරන බවත් විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම්වල සහය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය මුලින් ප්‍රකාශ කර තිබුණා. නේපාල රජය පැසුවේ ජල ගැලීමෙන් අනතු අතුරුදන් වූ පිරිස අතර විදේශිකයන්ද සිටීම හේතුවෙන් අදාළ රටවල් වලින් එල් වූ රාජතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කළ බවයි. නේපාලයට බලපෑ ගංවතුරෙන් බියගේ බවට සැක කරන පුද්ගලින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සුවාගෙන තිබෙනවා. නේපාලයේ දකුණු දිග චිට්වන් කලාපයට මායිම පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ සහ කුෂිනගර යන දිස්ත්‍රික් හරහා ගලා බසින ගංගාවල පාවෙමින් තිබෙදී මෙම සිරුරු හමු වී ඇති බවයි නිලධාරීන් තහවුරු කළේ. කුෂිනගර මහේස්ත්‍රාත් ගෞරන් සින් විදේශ මාධ්‍ය වෙත පැවසුවේ නේපාලයේ ඇති වූ බලාපොරොත්තු නො ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බවයි. මේ අතර නේපාලයේ නැවත ගොඩ ගැනීම සඳහා ආම වශයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් අවශ්‍ය බව එරට මුදල් අමාත්‍ය ස්වර්ණික වලික් ඇස්තමේන්තුගත කර තිබෙනවා. යලි සිරස්තල පාම් පිටි මිල ඉහළට, පිටි ආශ්‍රිත ආහාර මිලත් ඉහළට, පෙරහර නතර කිරීම පිළිබඳ ප්‍රකාශවලට ජනපතිකෙන් පිළිතුරු, විද්‍යුත් දුම්රිය සේවය ලබන වසරේදී චීන ජාතිකයෙන් දෙදෙනෙකු සීගිරියේදී අත්අඩංගුවට, නේපාල ජල ගැල්මෙන් බියගේ ගණන 690ක් දක්වා ඉහළයයි. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පැයෙන් පැය පුවත් සමගින්.
11: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: the town.
1: අභිරහස් බලවේග තියෙන ඉර බැහැලා ගියාට පස්සේ කිසිම කෙනෙක් ඇතුල් වෙන්න බය වෙන ඝන කැලෑවක්.
2: අහම්බෙන් මේ කැලෑවට ඇතුල් වෙන කෙනෙක්ට ෆේස් කරන්න වෙන්නේ කැලෑව ඇතුලේ හැංගුණු මිස්ටීරියස් සුපර් නැචරල් ෆෝස් එකකට.
1: මේ විදිහේ අමුතුම කතාවක් තියෙන ද V1 මූවියක ළඟදිම රිලීස් වෙනවා.
2: සිද්ධාර්ථ් මල්හෝත්‍රා තමන්න තමයි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ.
1: මේ මිස්ටීරියස් ෆිල් එක තවත් වැඩි කරන්න විශාල් මිස්ට්‍රා, අමිත් ත්‍රිවේදි වගේ ටැලන්ටඩ් මියුසිෂියන්ස්ලා එකතු වෙලා තමයි ෆිල්ම් එකේ මියුසික් ක්‍රියේට් කරලා තියෙන්නේ.
2: ඉතින් V1 කියන්නේ අතීතයේ තිබුණා කියන මේ අද්භූත බලවේග ගැන ආයෙත් අපිව හිතන්න පොළඹවන වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්.
0: Talk of the town.
3: 98.2 98.4
4: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
5: We can see that.

දවල් 12 විනාඩි 28යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාව වෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: මොකෝම තරයි
1: කඩේ වහලට දාපු ෂීට් මාස තුනෙන් මලකඩ කාලා විකුණපු මිනිය ෆෝන් නාන්ස කරන්න ආගිය තක්නෑ
0: බාල ෂීට් දාල බැටකන්න නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒයිසෙන් අගෙන් අනුන උසස් තත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
3: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 240යි මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි අපේ මිල රුපියල් 350යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි කුන්දේසි සහිතයි
4: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන bill පතට run සහනයක් CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Fetalist Rasandha. Dhatunai Anuhaya Amatana.
7: Theatre. Tele Tepeya. Alut Kalavakata Tele Nati Pelag Balanda.
8: Mangitwe me koala ke gedara wada ganna wada kaadin giya. Oda me wage alut innoda?
9: Mokada me wage kiyanne?
7: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
11: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්
12: 98.2 98.4

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක් පවට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන 011 114 700.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පොට් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තුරෝ වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-784. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715-55-6044 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
2: 98.2 98.4

රටවල් එකයි විනාඩි එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: వార్తా టాప్ స్టోరీ.
1: బారి మార్గ జలాశవల దారి తావ తవదురటత్ పహలట బియలి కాలగుణ్యత్ సమగ వారి మార్గ దెపార్తమేంతోట జలాశవల దారి తావ సేట 37.7 తక్వా తవదురటత్ పహలకోస్ తిబెనపా ఎమ దెపార్తమేంతో సదహన్ కలే దలిలెస పహలకోస్ ఎత్తే అంపార దిశ్రికే జలాశవల దారి తావ బవై එම දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව මෙවන විට 121.7% බවට පත්ව තිබෙනවා. දැන් නිදෙස් පුවතා. ඉරානයේ ගොඩනැගීම සඳහා රටවල් කිහිපයක් එක්ව තිබෙනවා. ඒ නව ගල්ෆ් ආරක්ෂක ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් සමග එක්වෙමි. තුර්කී ජනාධිපති එඩෝගන් සහ පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ සහයෙන් මෙම නව ගොඩනැගීම සිදුවනු ඇත.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවටද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
12: දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි.
13: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. cholesterol පොඩ්ඩක් වැඩි ඉන්නේ.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්නවා ලයිසන් එක.
16: දැන් හරිනේ අමාරු.
14: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
14: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%.
13: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ.
14: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
13: වැඩන ඉති නේද?
17: අපි
18: දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
1: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: Luna, da sunt cu Gena e Disney.
1: Benin Anna. Sabita was in a house of Dekata.
2: Theater, hot and spicy with Sudhu Kochi.
1: Good at Kadare.
3: Theater, Tele de Pair. Alut Kalavakata, Tele Nati Pelag Balanda. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
4: 98.2 98.7

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බොරුනම් ගිබ් එක ගන්න. මොකද යාළුවත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපළෙහි පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: ඉනවෙන්න මෙන්න වෙලාව.
6: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
7: අහසින් වැටෙන එක.
6: ඔව් කියනකෝ අහසින්.
7: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
6: කියනකෝ.
7: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
6: ජුලියස් සීසර් කියනවා
8: අහසින් නෙහා තරු මල් දිගේ.
6: මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
9: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
1: අනුග්‍රහය.
10: පොළොවේ රංගස් වනු නැවුම් බවින් පුරවාගෙන
11: අඩුම බිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා.
15: පහසු වෙලා.
16: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
4: ඕනම කැමක් temperature කරගන්න නිතියම බත්තල්වත්ත බට
12: real mapat experience එකකට නැල්වත්ත බට.
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
22: Run Power එකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC run sabi run my සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
23: ඩිලිවරි පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන් වතුරට සුළුසුළුනේද? දැන් මම බය නැහැ.
27: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
28: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
29: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
28: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
2: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
6: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
7: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
8: Avans Second Phone Deyak, Adagivanna Ganna.
9: Avans Ticket Tika Pay.
6: Vishwasaya Arakshawa Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
10: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය.
11: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි.
11: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
13: 98.2 98.4 සියත දෙවයි.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: Brand new unat registered unat free will ekak gannawa nam asset line finance tamai liyakiyawili awamai warika pahasui free will potata hadisi nayak unat ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 011147 amathanna wasara 23 ka nobindunu vishwasaya
4: singakiri august bonanza samsung hisense panasonic candy athulu lowa supathala madili sadaha 60% dakwa wattam hondama tanin hondama milata aduma masika warike ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
6: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනී.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ එක සැරේ.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ
11: නැහැ. දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
16: Weekend Seeta
17: Seeta Divine Apurar.

0: किया था टॉप स्टोरी।
1: डेंगू रोगी नानु पंद्रह सौ इकमवाई වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 95,035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මාසයේ ගත වූ දින 28 තුළ වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව 9,699 දෙනෙක්. සමස්ත ඩෙංගු රෝගීන් අතරින් 52.91% එකක් බස්නාහිර පළාතෙන් වාර්තා වුණා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. සමස්ත ඩෙංගු ආසාදිතයන් අතරින් එහි ප්‍රතිශතය 21.31%. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු ආසාදනය වීමෙන් පුද්ගලයන් 72 දෙනෙක් මිය ගියා. අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහස 76ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. හදිසි ජල ගැලීමෙන් නේපාලයට සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අමෙරිකා ඩොලර් බිලියන 4.5 අතර මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සිදු වූ හානිය තක්සේරු කරමින් සිටින බවයි. ජලගැලීමෙන් නිවාස මෙන්ම යටිතල පහසුකම් වලටද දැඩි හානි සිදු වුණා. ජල විදුලි බලාගාර වලටද හානි සිදු ඇති බවයි නේපාල බලධාරීන් සඳහන් කළේ.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: Weekend Theater.
2: Theater. Divine Apura.

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 1 2 7 7
3: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash tiyena oyage business ekat express karanna pick me flash karanna
4: oya oya uyan hadanne apita kannada naththam
5: ira oya unaganna wage kiyapu nisa man me udimma nagittla uyanna try kala
4: mata link pass panguen hari giya
5: eka tama oya malak wage nagittala inne
6: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් ටිකට් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
11: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
12: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
13: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන David Pierce Motor Company Private Limited.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
3: ඉස්තරම්. සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි. පෙප්සි ඉතිරි රුපියල් 110යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස් ෆුඩ් සිටි.
4: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
4: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117888666
7: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ආදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.2 98.4
13: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
14: weekend theater

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
3: සමාන වාර්තාතික වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනඩ තහනිය නුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුව මාසිකවාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.70133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
6: The Bank සංග්‍රහ ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: Cargill's Food City සතියන්ති අඩුම මිල පෙරළිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
10: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.125%ක අමතර පොලියක් රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
11: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
12: එක උත්තරේ.
13: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
14: යත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
15: 98.2 98.5

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
2: නොකරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී
3: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් CT 100 හා ප්ලැටිනා 100 මෝටර් සයිකල් සඳහා පහසුම

0: පිස.
1: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. 98.2 98.4

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: Theater Top Story.
1: රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණාත්මක සාකච්ඡාවක. විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් නව සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාව පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සඳහන් කළේ අනිද්දා සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුකමිටුවේ හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි. දේශපාලන න්‍යායපත්‍රයකට නතු වූ පිරිසකගේ කුමන්ත්‍රණයක් කරහා වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් ඇති කිරීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ පසුගිය 26 වනදා සංගමේ විධායක සභාව සාකච්ඡාවක් පවත්වා තිබුණා. නව සේවා කාණ්ඩයක් පිහිටුවීමේ යෝජනාව විනිවිද භාවයෙන් තොර බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කළේ. ශ්‍රී ලංකා වෛද්‍ය සේවය බෙහිකිරීම සඳහා ගතයුතු ඉදිරි තීරණාත්මක ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. සෞඛ්‍ය සේවය තුළ විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අදාළව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ පසුගිය 24 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරී කමිටුවක් පත් කරනු ඇති.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත්.

0: Rockin' Wate.
1: මීට කලින් නම් දුවල හරි බේරෙන්න තිබ්බා. හැබැයි දැන් දුවලත් බේරෙන්න බෑ. මොකද තාක්ෂණීය මිනිස්සුන්ට වඩා එතනදිත් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. සුභ සන්ධ්‍යාවක්. අදත් පුරුදු විදියට ලෝකෙ වටේ යන්න ලෑස්ති.
2: සුභ සන්ධ්‍යාවක් නිශාන්. මේ ඔයා අමුතු කතාවක් කිව්වේ මොකද්ද? දුවන කතන්දරේ. ඔයා දැන් කොයි වෙලාවෙත් ඉන්නේ දුවන්න බලාගෙන යා.
1: මේකනේ වැඩේ සප්න. දැන් ලෝකෙ වේගවත්ම මිනිසා කවුද? හුසේන් බෝල්ට්නේ. අන්න මිනිස්යාගේ වාර්තාව රොබෝ කෙනෙක් කඩලා. ඒ කියන්නේ තාක්ෂණීය මිනිස්යාට වඩා ඉස්සරහට ගිහිල්ලා දුවන පැත්තෙන්.
2: එහෙම දෙවලුත් ලෝකෙ සිද්ධ වෙනවා. ඒ ගැනත් විස්තර අපි හොයාගෙන ආව ඔබට කියන්න. ඒ විතරක් නෙමෙයි මේ ඇමරිකාවේ ජනාධිපතිවරයා තව අලුත් තීරණයක් අරගෙන තියෙනවා. නිශාන් ඔයාට කියන්න මෙයා මේ විලක නමක් වෙනස් කරන්න තමයි මේ පාර තීරණය කරලා තියෙන්නේ.
1: හැබැයි වැඩේ තියෙන්නේ මේ විල තියෙන්නේ යාගේ රටේ නෙවෙයි.
2: ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒ ගැනත් විස්තර අපි ඔබට කියන්න. හැබැයි හවස පහ වෙනකන් අපිව අහගෙන ඉන්න.
1: මෙච්චර කාලෙකට ඔබට ඔය AI open AI එහෙම නැත්නම් chat GPT වගේ දේවල් පාවිච්චි කරද්දී ඇඩ්ස් ආවෙ නෑනේ. ඔන්න දැන් ඒකෙත් ඇඩ් දාන්න පටන් අරන්. ඇයි මේ විදිහට ඇඩ් දාන්නේ? ඒ ගැනත් අපි හවස පාඩ කලින් කතා කරනවා. ටිකටම සියත අහගෙන ඉන්න. අපි ආපු වීසා නැතුව ලෝකෙ වටේ.
2: මම සප්න.
1: මම නිශාන්.

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක්කට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදි, අද රස්සේ තියෙන කාලෙදි අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
10: එන්න, රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන හොටු දෙක.

0: ආයෙන්නස
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
0: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බි රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේක කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
7: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Ay Kai Kai Hatay, Atasi Asu Atay, Hayasi Hat Haya.
12: Theater, Teli Te Pair. Anut Kalavakata Teli Naatya Pelag Balanna.
13: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
15: රාජ්‍යරුව ගොබ්බයා.
16: එයි, කටට ගොබ්බයෝ තෝ ගොබ්බයා කිව්වේ.
17: නිලබල කරේති ඔලමුල පුරේ.
18: සමදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
19: අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: දැන් සාමාන්‍යයෙන් අපි ෆේස්බුක් එකට ගියත් Google එකට ගියත් එහෙම නැත්නම් YouTube පාවිච්චි කරත් වෙනත් සමාජ මාධ්‍ය ජාලයක් අස්සට ගියත් අපි ඒකට ගාස්තුවක් ගෙවලා නෙවෙයි නම් එන්ට වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ විටින් විට අපිට පේන්න ඇද්දානවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒව ටික වෙලාවක් බලන් ඉන්න. තප්පර 5ක් විතර බලන් ඉඳලා ඕනනම් සමහර ඒවා skip කරන්න පුළුවන්. හැබැයි සමහර ඒවා එහෙම බෑ. ඒගොල්ලෝ පෙන්වලා ඉවර වෙනකන් අපිට බලන් ඉන්න වෙනවා. ඉතින් ඔන්න දැන් OpenAI එහෙම නැත්නම් ChatGPT වලත් මුල් වතාවට ඇඩ්ස් දාන්න පටන් අරන් තියෙනවා.
1: මේ දැන්වීම පෙන්වන්නේ free and go කියන පැකේජ් භාවිතා කරන වැඩිහිටි පරිශීලකයන්ට විතරයි. පහුගිය 24 වෙනිදා යුරෝපයේ රටවල් 31ක මේ ChatGPT use කරන කට්ටියට මේ දැන්වීම පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ දැන්වීම පේන්නේ නැති කොටසකුත් ඉන්නවා. ඒ තමයි ඔය plus, pro, business, enterprise, education වගේ ඉහළ මට්ටමේ ගෙවීම් කරලා ChatGPT භාවිතා කරන අයට මේ ඇඩ් පෙන්වන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ලොකු මුදලක් ChatGPT එකට ගෙවලා නේ තියෙන්නේ. එතකොට ඇඩ්ස් පෙන්නලා තව ගානක් හොයාගන්න බෑනේ නේද?
0: සල්ලි ගෙවලා ඇඩ් බලන්න ඕනේ නෑනේ. ඉතින් ෆ්‍රී ඇඩ්ස් නිසා තමයි ඒගොල්ලෝ ඒ වගේ මුදලක් ගෙවලා සමාජ මාධ්‍ය ජාලායක එකතු වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර කාලයකට ChatGPT මේ සේවාව නොමිලේ තමයි දුන්නේ ගොඩක් අයට. ගාස්තු ගෙවලා ගන්න බැරි ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට මේ වගේ දෙයක් දැක්කුවේ නෑ. මේ වගේ ඇඩ්ස් පෙන්වුවේ නෑ. ඉතින් දායකත්ව ගාස්තුවක් ගෙවන්න නැති අයට තමයි ඔන්න මේ ඇඩ්ස් ඒගොල්ලෝ පෙන්වන්න පටන් අරන් ඉන්නේ. ඉතින් දැන්වීම් කරණය හරහා අමතර ආදායමක් උපය ගන්න තමයි ChatGPT බලාපොරොත්තුව. මෙන්න මේ වගේ අවස්ථාවලදීත් ඔයාලට ඇඩ්ස් පේන්න පුළුවන්. ඔයා ගිහිල්ලා ඇහුවොත් හොඳම ස්මාර්ට් ෆෝන් එක මොකද්ද කියලා ඒගොල්ලෝ ස්මාර්ට් ෆෝන් වර්ග කීපයක් දාලා ඔයාලට ඇඩ් එකකුත් දාලා පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් තාමත් මේ වැඩේ පරිශනාත්මකව තමයි කරගෙන යන්නේ. අවුරුදු 18ට අඩු අයට නම් ඇඩ්ස් පෙන්වන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම ඉහළ ගෙවීම් මට්ටමක් කරන එහෙම නැත්නම් හොඳ සබ්ස්ක්‍රිප්ෂන් එකක් කරන් තියෙන අයටත් මේ ඇඩ්ස් පෙන්වන්නේ නැහැ. හැබැයි වැඩේ කියන්නේ අපිට වගේම ඉන්දියාවටත් තාම මේ විදිහේ ඇඩ්ස් බලන්න එහෙම නැත්නම් ඇඩ්ස් පෙන්වන වැඩේට ඒගොල්ලෝ අත ගහලා නැහැ. යුරෝපයේ විතරයි මේගොල්ලෝ මේ වැඩේ තාම පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔන්න තාමත් පුළුවන් ඇඩ් එකක් බලන්න නැතුව ඔයාගේ වැඩේ කරගෙන එන්න ChatGPT එකට ගිහිල්ලා. අපි සින්දුවක් අහමු.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනරි තහනේ ලුතරයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා.
2: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැම temperature කරගන්නේ තනියම බටවත්තපත real mapat experience එකකට නැල්වත්තපත.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
19: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC run sali run naya sewawa walissamata thiyena rattaran hadissiyata thiyena tana
22: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
23: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
24: shop ekaru kaduwat dam prashnayak ne
25: ගන්නතරට සිරිසිරුමෙට දැන් මම බය නැහැ.
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
30: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
31: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක් Haval H6, Haval GT, Tank 300 හා Tank 500 රත දැන් Union Place GWM Experience Center වෙතින්
32: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
33: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
32: අවන්ස් ටිකෙන් ටික පේ.
31: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bank-ේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
34: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාළුවා තාසේ 2 ලැබෙනවා නේද? double decker, double delight, double salary. Mage weda hondai kiyala ape boss mata dunnet double promotion. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
0: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: ස්වර්ණ මහල් මේක මොෂාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන්ෙදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය, 2 භ්‍රමණය.
2: පරිභ්‍රමණය. ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
4: ඩු ඩු ඩු ඩු ඩු ඩු

0: අපේරට ඉන්නවානේ ගායකෙක් නාමල් උඩුගම කියලා. එයාලං කිව්ව සින්දුවක් විලේ නෙළුම් නෙලන්නට එපා කියලා. දැන් අපිටත් ඇත්තටම ට්‍රම්ප්ට කියන්න වෙන්නේ ඒ කතාව තමයි. මේ තමන්ගේ රටෙත් නොවන විලකට නමක් දාන්න ගිහිල්ලා මේ මිනිස්සයා කරගෙන තියෙන හදියක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නේද සප්න?
1: ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වැඩේ කරන්න හදන්නේ මේ ඔන්ටේරියෝ කියන විලට. මේ විලට එයා දාන්න හදනවා අමරිකානු විල කියන නම. ඔය අමරිකාවයි කැනඩාවයි අතර තියෙනවා ප්‍රධාන විල් පහක්. ඔය විල් පහෙන් එක විලක් තමයි ඔන්ටේරියෝ කියලා කියන්නේ. දැන් අමරිකාවේ ජනාධිපතිවරයා මේ විලේ නම අමරිකානු විල කියලා වෙනස් කරන්න විධායක නියෝගයකට අත්සන් කරලා. මෙයා කියලා තියෙනවා දින 30ක් ඇතුළත මේ විලේ නම අමරිකානු විල කියලා වෙනස් කරලා නිල භූගෝලීය නාමලේඛනයේ යාවත්කාලීන කරන්න ඕනේ කියලා. එයා මේ උපදෙස් දීලා තියෙන්නේ අමරිකාවේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට. මේ අමරිකානු ජනාධිපතිවරයා මේ තීරණය අරගෙන තියෙන්නේ එයා කැනඩාවට නව තීරුබදු පැනෙව්වනේ. ඕකට ප්‍රතිචාර විදිහට කැනඩාවත් අමරිකාවේ අපනයනවලට ප්‍රතිතීරුබදු පනවන්න තීරණය කළා තියෙනවා. ඔන්න ඔය වගේ කැළඹිලි සහගත උණුසුම් දේශපාලන පසුබිමක තමයි අමරිකාවේ ජනාධිපතිවරයා මේ තීරණය අරගෙන තියෙන්නේ. නිශාන්, සමහර විට අමරිකාවයි කැනඩාවයි තව ඉස්සරහට තව හිත හොඳ නැති වෙන්න පුළුවන් මේ තීරණෙත් එක්ක.
0: අසල් ඇසියා කැනඩාව තමයි ඔය ලයිව් ගුණී ඇතිවෙච්ච වෙලාවේ ඇවිල්ලා මුලින්ම උදව් කළේ. අපිට මතකයි ඒක. හැබැයි ට්‍රම්ප් මහත්තයාට නම් ඒක එච්චර මතක නෑ වගේ. කොහොම වුණත් කැනඩාවේ අග්‍රාමාත්‍ය මාක් කර්නි කියනවා ඔන්ටේරියෝ විලට නම වැටිලා අවුරුදු 400ක්. ඒකේ සදාකාලික නමම ඒකම තමයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ජල කලාපයක නම වෙනස් කරනවා කියන්නේ ඒක මුළු ලෝකෙම පිළිගන්න ඕනේ. දැන් ජාත්‍යන්තර ජල කලාපයක නම වෙනස් කරන්න හැම ලෝකෙ පිළිගත් ආයතනයක් නැති එක තමයි මෙතන තියෙන අඩුපාඩුව. හැබැයි ඉතින් ඇමරිකාව නම වෙනස් කළත් කැනඩාව වගේම වෙනත් රටවල් පාවිච්චි කරන නම ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මොකෝ ඇමරිකාව වෙනස් කරා කියලා ඒගොල්ලෝ ඒක වෙනස් කරන්න බැඳිලා නැහැ. මීට කලින් ට්‍රම්ප් මේ වගේ වැඩවලට අත ගහලා තියෙනවා. මෙක්සිකෝව සහ ඇමරිකාව අතර තියෙන මෙක්සිකානු බොක්කේ නමත් ඇමරිකානු බොක්ක කියලා වෙනස් කරනවා කියලත් එයා කියලා තියෙනවා. හැබැයි ඉතින් මෙක්සිකෝ හිනා වෙලා කියනවා නේ ඔයා වෙනස් කරන්න අපි නම් පිළිගන්නේ නැහැ කියලා. අනේ මන්ද ඉතින් මිනිස්සු බලෙන් එන්නෙන් නම් වැඩි වෙනකොට මොනවා හරි වෙනව නේද?

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.

0: Singakiri August Bonanza Samsung Hisense Panasonic Candia tulu lova supathala madili sadaha 60% dak pawattam hoduba tenin hoduba milata aduba masika warikete gewanna ganna ikman karanna divina pura Singakiri pradarshana karawalin agosto 31 dak pawamanai
1: onama vishe darawakin usas pela sampurna kala obata si Sri Lanka ayathane samuge ekvi lovama pinikat chartered accountant kene kuvime vruthiya gamana aarambha kala heki si Sri Lanka samuge liya padinchiwanna 0.75
2: ලොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකො WhatsApp message එකක්
1: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
5: යප පොකට් මනි

0: දැන් වෙලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ තියන්න. නැතිනම් අමතන්න 0112936003.

0: එදවසල හුසෙන් බොල්ට් අය ප්‍රක්ටිස් කරනවලු යගේ වාර්තාව තාපොඩ්ඩක් කලුත් කරන්න. එහෙම එකක් වෙන්නේ නැහැ. පහුගිය දවසේ චීන තිබ්බ මානව රූපී රොබෝවරුන්ගේ ක්‍රීඩාවලලක්. මේක දෙවෙනි වතාවට තමයි පැවැත්වුවේ සප්න. මේ ක්‍රීඩාවලලෙදී රොබෝල දෙන්නෙක් මේ වාර්තාව බින්දා. හැබැයි එක රොබෝවරයෙක් එක මේ ටෙස්ට් රන් එකේදී කලේ. ඒ නිසා ඒක ඇත්තට පිළිගත්තේ නැහැ. හැබැයි ඇත්තටම තිබ්බ හීට් එකේදී එක රොබෝ කෙනෙක් මේ වාර්තාව බින්දා.
1: දැන් මේ තරගයේ නිල දහවන වටේදී මේ වාර්තාව බිඳපු රොබෝගේ නම තමයි තියන්ගොන් අල්ට්‍රා කියන රොබෝ. මෙයා මානව රූපී රොබෝ කෙනෙක්. මෙයා වාර්තා කරපු දහවන කාලය තමයි තත්පර 9.39ක්. මෙයාව හදලා තිබුණේ බීජින් වල තියෙන රොබෝ නවෝත්පාදන මධ්‍යස්ථානයක්. මේ මධ්‍යස්ථානයේ නම හියුමනොයිඩ් කියන රොබෝ සංවර්ධන මධ්‍යස්ථානය. මෙයා මේ වාර්තාව කඩපු මේ තරගෙ තිබුණේ බීජින් වල අයිස් රිබෝන් කියන ක්‍රීඩාංගනේ. මේ රොබෝවරයා තමයි නිල තරගාවලියකදී උසේන් බෝල්ට්ගේ තරග වාර්තා බිඳදැමු පළමු රොබෝවරයා බවට වාර්තා අතරට එක් වුණේ. නිශාන් කිව්වනේ තව එක්කෙනෙකුත් මේ වාර්තාව බිඳදැම්ම කියලා. හැබැයි මෙයාගේ මේ වාර්තාව බිඳදැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණේ නැහැ. මොකද ටෙස්ට් රන් එකක තමයි ඒ රොබෝවරයා මේ වාර්තාව බිඳදමලා තිබුණේ.
0: එයාගේ නමත් අපි පොඩ්ඩක් කියමුකෝ. එයාගේ නම තමයි ලයිට්නි. එයා තප්පර 9.32කින් මේ වාර්තාව බිඳා. හැබැයි මේක ටෙස්ට් රන් එකක්. ඒ නිසා ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. දැන් මේ රොබෝගේ සංවර්ධකයා වෙන්නේ චීනයේ තියෙන සුප්‍රසිද්ධ ස්මාර්ට්ෆෝන් සමාගමක් වන හොනර් සමාගම. කොහොම වුණත් දුවන්න විතරක් නෙමෙයි උස පනින්න වගේ දේවලුත් මේ රොබෝලට මේ තරගයේදී තිබ්බා. ඉතින් ඒ හැම එකේදීම සිද්ධ වුණේ මෙච්චර කාලයකට මිනිස්සු තියලා තිබ්බ වාර්තාවල් බිඳෙන එක. හැබැයි තාම උසෙන් බෝල්ට් රොබෝ කෙනෙක් එක්ක දුවලා නැහැනේ. ඒ හින්දා අපිට තාමත් මේක ඒ හැටියට පිළිගන්න බෑ. අපි කියන්නේ උසෙන් බෝල්ට් දිව්වොත් එයා අනිවාර්යෙන් දිනනෝ දිනන්න ඕනේ. නැත්තම් ඉතින් අපිට ලැජ්ජාව නේද?

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ප්‍රේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ සීඩ් එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසී ප්‍රමුඛයා.
11: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 0718-1-1-377. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
12: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
13: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
14: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
18: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
19: ඒත් ලොකු කරලා නේද?
18: නැතුව සර්, එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
20: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
21: එන්න.

0: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්පොට් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි කාගිල් ස්පොට් සිටි
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13/19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
6: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
6: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
10: වීකන් සියත
11: දශම දෙකෙන් 98.4 සියත.

0: අංගාගෙන පහුගිය දවසක කියනවා ලබන අවුරුද්දේ මුල රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා කියලා. පඩිය, සැලරි එක, වේතනය ඔය නම් ඔක්කොම එකතු කරලා කියන්නේ මාසෙ අන්තිමට අතට හම් වෙන මුදල. ඒ වෙනුවෙන්නේ අපි මේ හැමදේම කරන්නේ. හැබැයි කට්ටිය කියන්නේ පඩිය බලාගෙන රස්සාව කරන්න එපා. රස්සාව හරියට කරන්න එතකොට පඩිය ලැබෙයි. බොස් එහෙමන් හිටියොත් නම් ඒක එච්චරකට ගුණ නැහැ. ඒ නිසා මම ඒක ඉල්ලාස් කරගන්නවා. මම නිකන් කියුවේ ඉතින් කට්ටිය කියන හින්දා. කොහොම වුණත් ඔන්න ලෝකේ රටවල් වල ගෙවන වේතන අනුව ලයිස්තුගත කරලා තියෙනවා. අපි ඉන්නේ 120 වන තැන.
1: මේ ලයිස්තුගත කිරීම කරලා තිබුණේ විෂුවල් කැපිටලිස්ට් කියලා ආයතනයක්. මේ ආයතනය ලෝක කම්කරු සංවිධානයේ දත්ත අරගෙන ඒවා විශ්ලේෂණය කරලා තමයි මේ ලයිස්තුගත කිරීම කරලා තිබුණේ. එතකොට මේගොල්ලන් මේ සඳහා අරගත් නිර්ණායකය තමයි එක් එක් රටවල පවතින ජීවන වියදම, ඒ වගේම ඒ රටවල ඉන්න සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව සහ ලැබෙන වැටුප් පිළිබඳව තමයි මෙහිදී විශ්ලේෂණය කරලා මේ දර්ශකයේ සකස් කරලා තිබුණේ. ඒ කියන්නේ කෙනෙක් ගන්න අවම වැටුපට එයාට කොහොමද යම් යම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ සහ ඔවුන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය මොන වගේද කියන එකක් මෙතන හොයලා බලලා තිබුණා. දැන් මේ දර්ශකේ හොඳම අවම වැටුපක් තියෙන රට විදිහට නම් කරලා තිබුණේ ස්විස්තරන්තය. ස්විස්තරන්තයේ මාසිකව ඩොලර් 3804 ක අවම වැටුපක් තියෙනවා කියලා තමයි මේ දර්ශකේ සඳහන් කරලා තිබුණේ. එතකොට මේගොල්ලන් විශ්ලේෂණය සිදු කළපු රටවල් 134 න් හොඳම 10ක් නම් කළා. මේ හොඳම රටවල් 10 අතර තියෙනවා ජර්මනිය, ඒ වගේම එක්සත් රාජධානි, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, අයිස්ලන්තය. මේ කියන රටවල් වල අවම වැටුප හොඳයි කියලා තමයි මේ දර්ශකේ නිවේදනය කළා තිබුණේ.
0: පකිස්තානෙ ඉන්නේ 68 වෙනි තැන. එතකොට නේපාලයේ 78, බංග්ලාදේශය 89, ඉන්දියාව 111. ඔන්නෝමයි විෂුවල් කැපිටලිස් සංවිධානය ලයිස්තුගත කරලා තියෙන්නේ. එතකොට අපි ඉන්නේ 120 වන තැන. රටවල් ඔක්කොම ඉඳලා තියෙනවා 130ක්. ප්‍රශ්නයක් තියෙනවා වගේ දැනෙනවා නේද? සින්දුවක් අහන්නකෝ. මේ වෙලාවේ එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

0: මොකෝ මේ තරහින්?
1: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
0: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100ය 200 සහ 300ය ස්ථාවර තැන්පතු සඳහා 100යට 11ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100යට 0.25ක අමතර පොලියක්. රුපියල් 1,05,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: සිංහකිරි ඔගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
3: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කුන්දේසි සහිතයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
6: Brand new unat registered unat free will ekak gannawa nam asset line finance tamai liyakiyawili awamai warika pahasui three will potata hadisi nayak unat ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
7: menna prashnaya නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
8: එක උත්තරේ
9: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
11: Weekend
12: සියත. සියත. දෙවයින පුරා

0: එල්ලිනෝ. මෙච්චර දවසකට අපිට ඒක එහෙම ලොකුවට දැනුන්නේ නැහැ. රස්නේයි සමහරලාට වහිනවා. ඔයගේ පොඩි පොඩි දේවල් සිද්ධ වුණේ. හැබැයි එල්ලිනෝ කොච්චර බරපතල දෙයක් ලෝකෙට කරනවද කියන එක අපි පහුගිය දවසක ඇස්වලින්ම දැක්කා. ඒ නේපාලේ සිද්ධ වෙච්ච මහා ඛේදවාචකේ හින්දා. තාමත් 1500ක විතර කිසිම තොරතුරක් හොයාගන්න නැහැ. ඒ අතරින් 579 දෙනෙක් විදේශිකයෝ කියලාත් වාර්තා වෙනවා. ඇසිල්ලකින් තප්පරයකින් හිතාගන්නවත් බැරි වේගකින් මේක සිද්ධ වුණා. දැක්කා අඩියක්වත් තියාගන්න බැරි වෙච්ච ගොඩක් අය ඒ වතුර කඳට යට වුණා. ආයෙගොල්ලන්ගේ මෘත ශරීරයක්වත් හොයාගන්න ලැබුණේ නැහැ. දැන් මේ තත්ත්වයේ ඊළඟ අදියර මොන වගේ වෙයිද?
1: නිශාන් දැන් ආපහු නේපාලයටයි ඒ වගේම ටිබෙටයටයි ගං වතුර අවදානමක් මතුවලා තියෙනවා. දැන් ඔබ කල්පනා කරයි එකපාරක් වතුරක් ආවනි මහ විනාශයක් කළානි. දැන් කොහොමද මේ ආපහු මේ වගේ අවදානමක් එන්නේ කියලා? මේ අවදානම මතුවලා තියෙන්නේ අර කලින් ආපු ගං වතුරේ බලපෑමේ. ඔබ දැක්කනි ওই රූපරාමෝල එහෙම ලොකු සුන්බුන් ගොඩක් එක්ක තමයි මේ ගං වතුර ගලලා තිබුණේ. දැන් මේ විදිහට ආපු සුන්බුන් හින්දා නේපාලේ එක ගංගාවක ජලාශයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මේ සුන්බුන් එකට එකතු වෙලා වතුර පාර පහළට ගලාගෙන යන්න බැරි විදිහට අවහිර වෙලා. තවත් මේ වගේම ජලාශයක් ටිබෙටේ දේශ සීමාව ආසන්නෙත් නිර්මාණය වෙලා තියෙනවා කියලා මේ වෙනකොට මේ රටවල් දෙකේම කාලගුණික අංශ සඳහන් කරලා තියෙනවා. මේ වෙනකොට මේ නේපාලේ ඇති වෙලා තියෙන මේ ජලාශයේ ජල මට්ටම ඉතාම සීග්‍රයෙන් වැඩි වෙනවා කියලා තමයි නේපාල බලධාරීන් සඳහන් කළේ. එතකොට මේ තත්ත්වෙත් එක්ක මේ ජලාශය ඉක්මනින්ම පිටාර ගන්න පුළුවන්. ඒ විදිහට පිටාර ගැලුවොත් ආපහු ගං වතුරක් ඇති වෙයි කියලා තමයි නේපාල බලධාරීන් සඳහන් කළේ. ඒකෙහිඳ මේ අවදානම් ප්‍රදේශවල ඉන්න අයට ඒ තැන්වලින් ඉවත් වෙන්න කියලා ඒගොල්ලන් මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම චීනය සඳහන් කරලා තියෙනවා මේ චීනයේ දේශ සීමාව තුළ මේ හැදිලා තියෙන ජලාශයේ ජලය බොහොම වේගෙන් වැඩි වෙනවා කියලා. ඒගොල්ලන් දැනට පුරෝකථනය කරලා තියෙන්නේ ලබන පළමුවෙන්ද වෙනකොට මේ ජලාශයෙන් ජල ගැලීම් ආරම්භ වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මේ ජලාශය දැන් අර සුම්බුන් එකට එකතු වෙලා හැදිච්ච දැනක්නේ. ඒකෙහිඳ මේක කැඩියාමේ අවදානමක් තියෙනවා කියලා චීන බලධාරීන් සඳහන් කරලා තිබුණා. දැන් මේ විදිහට මේ ජලාශ දෙකක් හැදිලා නිසා මේ ජලාශ දෙකෙහිඳම ආපහු අවදානමක් ඇවිත් තියෙන්නේ.
0: මේ නේපාලයට සිද්ධ වෙච්ච දේ වගේ දේවල් අපේ රටෙත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපෙත් ඒ වගේ ඉදිකිරීම් තියෙනවා. ඒ වගේම දේවල් තියෙනවා. පහුගිය දවසක ඒ ගැනත් ලොකුවට කතා වුණා. ඉතින් වහින වෙලාවට අපේ රටෙත් කඳුකර ගංගා ආශ්‍රිතව ජීවත් වෙනවා නම් ඔබ කල්පනාවෙන් ඉන්න. ඒක කොකටත් හොඳයි. අපි ගිහිල්ලෙන්න වීකෙන්ඩ් එක සැපෙන් සතුටින් ඉන්න. මම නිශාන්.
1: ඔබට ජයග්‍රහී සතියක්. මම සප්න.

0: මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක් සතුට බිඳින්න එපා.
1: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
0: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
1: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන? අසකරනාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට, ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676251320. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගීල් ස්පොට් සිටි වෙතින්. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
6: The Banker සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු දහස අතරින් Commercial බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය, අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන
8: තියෙනවා. මට නම් ෂුවර් නෑ ඕක.
7: ඔව්, හැම පිස්සුවක්ම හොඳ වෙන්නේ නැහැ. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉතින් ගේම් කිසිම ප්‍රගතියක් පෙන්නු කරන්නේ
9: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
3: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
11: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට්

0: ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: Weekend Theater.
3: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

දැන් වෙලාව හවස 5යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: यह था टॉप स्टोरी।
1: මල්වතුයේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නේ ජනපතිගෙන් උපදෙස්. පහළ මල්වතුයේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ ව්‍යාපෘතිය කටයුතු පිළිබඳ සුවබැලීම සඳහා ජනාධිපතිවරයා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන ජනතාවගේ ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණා. එම පවුල් 315 සඳහා ඉඩමක් සහ විදුලිය, පානීය ජලසැපයුම් සහිත නිවසක් රජයෙන් ලබා දීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ව්‍යාපෘතියේ කිලෝමීටර 3.4ක දිගින් යුත් ජලාශයේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම මේ වන විට 60%ක් පමණ අවසන්. ව්‍යාපෘති යටතේ විදුලි බලාගාරයක්ද ඉදිකිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. නැගෙනහිර පළාතේ පොළොන්නරුව සහ යාපනය දිස්ත්‍රික්කවල හෙට උණුසුම ඉහළයා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් උණුසුම ඉහළයා හැකි බවයි. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ආකෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරහර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: පරම්පරා ගානා අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛ

0: ස්ටිකෙන් ටික පේ.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනඩිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කගිල්ස් වුඩ් සිටි
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
7: ගන්නවා ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු
6: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
9: 11.84යි.
6: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
5: 13.19 කෝල් එකක් ගන්නකෝ.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
10: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683 444 සීතා හදවත් දිනු හිතවත්කම
11: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි. අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
17: we can see it
18: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් බිලට සහනය මෙන්න
1: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන්නය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
2: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
3: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
4: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
3: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
1: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
5: ඩොරකුළු වැරෙන මතක සේප්පු
6: මිනිස්සු හරීම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
5: ජීවිතේ අය
7: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
5: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න
2: Cargill's Food City සතියන්තේ අඩුම මිල පෙරළිය බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි අපේ මිල රුපියල් 300යි අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා බලංගුවන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Hadunwa Dina Rhino Premier Roofing Sheet Fedivistra Sandha Dhatunai Anuhaya Amatana
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
10: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අදම ආරං යන්න. අමතන 011 4700.
11: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවා නะ ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුණත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
12: සින්දු සියොත අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චමත්කාරේ
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
9: ස්වර්ණ මහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන්නේදී ඔබේ පැරණි හා පළතු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
14: මෙන්න ප්‍රශ්නය පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය
9: ඕනේ අටවස්රේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
15: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: හැම මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක් සතුට බිඳින්න එපා.
1: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
0: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
1: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන? අසකරනාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
0: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.

0: විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවල නැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල් ස්පෝර්ට්ස් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
4: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
6: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 6044ට අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ තියන්න. නැතිනම් අමතන්න 0112936003.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ඉරාන නෞකා සමග සම්බන්ධයක් නොමැති බවට විදේශ මාත්‍යංශයෙන් දැනුම් දී. චීන ජාතිකයන් දෙදෙනාට රැඳවුම් නියෝග. ජනපති මල්වතෝය ව්‍යාපෘතිය නිරීක්ෂණයක. නේපාලයට ඩොලර් බිලියන 5කට ආසන්න හානියක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ආකෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වේ. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව පීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගති ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768832444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: ආයෙන්නස මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
11: මං ඉතින් එල්බී රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
10: එල්බී රන්නය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
13: සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
15: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
17: මන්නම් හිතන්නේ නැහැ
15: සර්. දකින හිින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
4: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: තිරිඟු පිටිමිල ඉහළට පාන් ගැන තීරණය අනිද්දා. සෙවනගල කම්හල වසා දැමි. පොලිස් අර නොතකූ මෝටරතයකට වෙඩි. චීන ජාතිකයන් දෙදෙනාට රැදවුම් නියෝග. නේපාලයට ඩොලර් බිලියන 5කට ආසන්න හානියක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: රොටි පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සඳහන් කළේ මෙම මිල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට සමාගම් තීරණය කිරීමත් සමග ආපනශාලා හිමියන්ගේ සංගමය මෙම තීරණය ගනු ලැබුවා. තිරිඟු පිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බවයි ආනයිනික සමාගම් සඳහන් කළේ. බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පැවසුවේ පාන් මිල සම්බන්ධයෙන් සිය සංගමය අනිද්දා රැස්වී තීරණයක් ගන්නා බවයි. මේ අතර පළදායිතාව ඉහළ නංවා ගනිමින් වැටුප් ඉහළ නැංවීම පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත මත පදනම් ඉදිරිපත් කළ වාර්තා පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත මත පදනම් කරගනිමින් විෂුවල් කැපිටලිස්ට් ආයතනය නිකුත් කළ ලෝක අවම වැටුප් සංසන්දනාත්මක වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 120 ස්ථානයට පත් වුණා. ඒ සමීක්ෂණයට ලක් කළ රටවල් 134. එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අනුව සකස් කරන ලද මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ මාසික අවම වැටුපෙහි මිලදී ගැනීමේ හැකියාව දක්වා ඇත්තේ ඇමරිකා ඩොලර් 200ක් ලෙසයි. මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3804ක අවම වැටුපක් හිමි ස්විස්තලන්තය ලොව ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. පළමු රටවල් 14ට ඇතුළත් වන සෙසු රටවල් ලෙස ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම සහ අයිස්ලන්තය ඇතුළත්. දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව පහළින්ම පසුවන අතර අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවනවා. පකිස්තානය 68 ස්ථානය, නේපාලය 78 ස්ථානය, බංග්ලාදේශය 89 ස්ථානය සහ ඉන්දියාව 111 ස්ථානය පසුවන බව විෂුවල් කැපිටලිස්ට් සඳහන් කළා. ආර්ථික වර්ධනය ඉහළ නංවා ගනිමින් වැටුප් ඉහළ නැංවිය යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ සඳහන් කළේ.
3: ආර්ථිකය තුළ ව්‍යුහාත්මක ගැටලු රාශියක් තියෙනවා. ඒ ව්‍යුහාත්මක ගැටලු විසඳීම තුළින් තමයි වැටුප් කියන එක අපිට ඉහළ තලයකට ගෙනියන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ ව්‍යුහාත්මක ගැලපුම් අවම කරලා ආර්ථිකයක් ඉහළට ගන්නත් නම් ඉහළ ආර්ථික වර්ධනයක් කරා අපි ගමන් කරන්නට අවශ්‍ය වෙනවා. දැන් අපි 5%ක පවතින ආර්ථික වර්ධනය 8-10 වගේ මට්ටමක් කරා ගෙන යන්නට පුළුවන් නම් ඒ ගෙන යාම ඵලදායීතාවයේ ඉහළ නැංවීම තුළින් සිදුවන්නේ නම් ඒ තුළ වැටුප් වැඩි කිරීමේ හැකියාව රජයට තියලා තියෙනවා. රජය පියවර ගන්නට ඕනේ ඵලදායීතාවයේ ඉහළ නංවලා ඒ අනුව ක්‍රමක්‍රමයෙන් වැටුප් වැඩි මට්ටමකට ගෙන ඒම සඳහා ක්‍රියා කිරීම.
2: යලි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇති නොවිය යුතු බව ජනාධිපති අනුර කුමාර් දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ඇසළ මහා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්මේ අවස්ථාවට එක්වෙමින්.
4: පෞගේ කාලේ දේශපාලන වේදිකාවල පෙරහැර තහනමක් ගැන සාකච්ඡා. ඒ මොනතරම් කුරිරු දේශපාලන ව්‍යාපාරයක්ද? මම හිතන්නේ තහනම නෙවෙයි, තහනම් කිරීම උත්සාහයක් දරනවායි කියන ප්‍රකාශය මොනතරම් කුරිරුද, වංචාකාරීද, විනාශකාරීද? මම අවධානය යොමු කරන්නේ ඒ කිසිසේත්ම අපගේ දේශපාලන වේදිකාවකට සාකච්ඡාවකට හෝ තර්කණයකට හෝ ගත යුතු කරුණක් නොවේ. මේ උත්තම ඓතිහාසික මංගල්‍යයයි දේශපාලන වේදිකාවයි කොතනද තියෙන්නේ? මේ උත්තරතර ඓතිහාසික මංගල්‍යය අහස් ගැබ දක්වා විහිදෙනවා නම් දේශපාලන වේදිකාව ආලෝක සතවර්ෂ ගණනාවක් දුරින් තියෙන පොළොව දක්වා විහිදෙන පිහිටන. එනිසා මා හිතනවා අපි කවුරුවත් තමන්ගේ දේශපාලන වේදිකාවක වෙන අරෝවන් පිරිමහගන්න, වෙන සමහර ගැටුම් විදහා දක්වන්න නියෝජනය කරන්න කිසිසේත්ම ඓතිහාසික උරුමේ මත සාධාරණ කරුණක් නොවේ. එනිසා මා හිතනවා නැවත කවදාවත් අපේ රටේ එවැනි වේදිකාවන් තුළ පෙරහැර නතර කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් පැන නොනගිය යුතුයි.
2: තරුණ පරපුර සංස්කෘතික කටයුතු සඳහා යොමු කිරීම රජයේ අපේක්ෂා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
4: ගම් නියංගම් කරා විස්සුරුණු රකුෂකුට අපි බිලිවෙමින් තිබෙන බව. මේ තව දශක දෙකක් තුනක් ගියෝ මේ සියලු සංස්ථා බිඳ වැටෙනවා. රාජ්‍ය තවදුරටත් වැඩක් නැති වෙනවා. සියලු සමාජ පාදම කඩා වැටෙනවා. ඒ පැතිරි තිබෙන ආකාරය දෙස බලපුවහම ඒට ලොල්වි මත් වී තිබෙන තරුණ පරම්පරාව දෙස බලපුවහම පාසල් දරුවන් විශ්වවිද්‍යාල දරුවන් වැදගත් රාජ්‍ය නිලධාරීන් ඒ රකුසගේ ගොදුරු බවට පත් වී තිබෙනවා. අපට එකපසකින් අපේ සමාජයේ පාදම ආරක්ෂා කර අපේ සංස්කෘතික ප්‍රෞඩත්වය අපේ අනන්‍යතාවය අපේ ජාතික උරුමය අපි මේ මහපොළොවත් එක්ක තියෙන ඓන්ද්‍රිය සබඳතාවය මේ රැකගන්නවා. අපි අනිවාර්ය ලෙස මේ මත් රකුසාට රේව සටන දියත් කළ යුතුයි. ඒ මර්ධනය සඳහා පමණක් වූ සටනක් නොවේ. අපේ තරුණ පරම්පරාව අලුත් ආස්වාද ජනක දිශාවකට අපේ පරම්පරාව නැගිටිය යුතුයි. ඒදී මා හිතනවා දළදා පෙරහැර ප්‍රමුඛ කරගත් රට පුරා පැවැත්වෙන පෙරහර මංගල්‍ය ඉතාමත් වැදගත් අවස්ථාවක් නියෝජනය කර කියලා මම විශ්වාස කරනවා.
2: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ සහ සතරමහා දේවාලවල වාර්ෂික ඇසළමහා පෙරහර උත්කර්ෂවත් ලෙස පවත්ව අවසන් කළ බව දැක්වෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ මහනුවර ජනාධිපති මන්දිරයේදී මේ අතර පහළ මල්වතෝය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒ ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන ජනතාවගේ ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වුණා. එම පවුල් 315 සඳහා ඉඩමක් සහ විදුලිය පානීය ජල සැපයුම් සහිත නිවසක් රජයෙන් ලබා දීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ව්‍යාපෘතියේ කිලෝමීටර 3.4 දිගින් යුතු ජලාශයේ ප්‍රධාන බැම්මේ ඉදිකිරීම් මේ වන විට 60% පමණ අවසන්. ව්‍යාපෘති යටතේ විදුලි බලාගාරයක්ද ඉදිකිරීමට නියමිතයි. මෙරට ජනතාවට හිමිවන අවම වැටුප ඉතා දුර්වල මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනහමුවකටෙක් වෙමින්.
5: දැන් මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ. මං හිතන්නේ දැන් ගිනස් පොතටත් යන්නට ඕන. අද ඉඳලා තිරුගු පිටිවිල කිලෝ එකක් රුපියල් 17කින් වැඩි වෙනවා. ඉන්දියාවේ ඉඳලා ආහාර පාන වලට ඉතාමත්ම ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ තව දුරටත් මේ රටේ ජනතාව දුක්ඛිත භාවයේ අතුරට මැදවට්ටුවා. ඒක තමයි සිද්ධ වෙන්නේ තිරුගු පිටිවිල කිලෝ එකක් රුපියල් 17කින් වැඩි කරලා. ඒ වගේම ඔබ දන්නවද දන්නේ නැහැ ජාත්‍යන්තර ආයතනයක් සංගණනයක් කරලා තිනෝ රටවල් 130. ඒ සංගණනේ තමයි රටවල් වල අවම වැටුප් දර්ශක. ඒ කියන්නේ ලැබෙන අවම වේතනය. ඔබ දන්නවද රටවල් 130 අපේ රටේ ඉන්නේ 120 වෙනි තැනට. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද? අපේ රටේ ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම ආදායම, අවම වැටුප, අවම වේතනය ඉතාමත්ම දුර්වල මට්ටමක.
2: විපක්ෂය පටු අරමුණු සහිතව ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පළ කරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර කියා සිටියේ.
6: විපක්ෂ මොන දේ කිව්වත් මේක හරිපාත්තක යනවා නම් මිනිස්සු විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙන්නේ අර කියන කණ්ඩායම විතරයි. ඒ කණ්ඩායම තමයි දැන් මේ දවස්වල නේද එක එක ප්‍රතිවිරුද්ධා තිබ්බය නේ ඔක්කොම එකට ඇවිල්ලා තියෙන්නේ. අර නයි මුගටි පොළොංගු ඔක්කොම අර ගම් වතුරක තියනවා කියන්නේ එක කොටයකට. ආන්නේ තත්ත්වය තමයි විපක්ෂයෙන්. එයාලා දෙන මුළු වර මේ දවස්වල යොදන. ඔය දැන් අධිකරණ සංශෝධන පාත් උනත් එයාලා දන්නවා මේක හරි කියලා. හැබැයි එයාලට තියෙන ප්‍රශ්න තමයි ඒ අධිකරණ ක්‍රියාවලිය තුළ එයාලගේ ඉන්න ගොඩක් අය ඉන්නේ සැක පිට නැත්තම් අප පිට. ඒතර ඒ නීතිය ක්‍රියාත්මකව තමයි ගැටලු.
2: ආණ්ඩුව ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්තනායක සඳහන් කළේ.
7: ජනතාව යම් ආකාරයක කඩතුරාවකින් වහලා 22 සංශෝධනයේ සුදු පැත්තක් පෙන්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ බාල විදියට මේ වගේ ප්‍රචාරක ව්‍යාපාර කරලා ජනතාව රවට්ටලා තමන්ගේ මතයට අනුව වැඩ කරන අධිකරණ පද්ධතියක් නිර්මාණය කරන්න. ඉතින් අපි කියන ඉතිහාසය දිහා බලන්න කියලා ආණ්ඩුවට. මොකද ඉතිහාසයේ එහෙම කරන්න හදපු සෑම ජනාධිපතිවරයෙක්ටම ආණ්ඩුවකට අහපව් අධිකරණයෙන් දුන්නු රිටර්න් එක මතක තියෙනවා නම් මේ වගේ දේවල් වලට ආණ්ඩුව පෙළඹෙන්නේ නැහැ.
2: නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය පැවසුවේ.
8: අර නරියා කොටියම පොරවගෙන එහෙම එන්න බෑ. මේ නරියා නම් නරියම තමයි. මේ දේශපාලනේ අපි ගෙනල්ලා තියෙනවා. දැන් නිකන් හෙන්නට ಜಾති කතා කරනවා. ගොඩක් අය එහෙම නේ දැන් කතා කරන විපක්ෂ ඉඳගෙන ගොඩක් ಜಾති. හැබැයි ඒ කාලේ කොහොමද? ඒ කාලේ සමහර ජනාධිපතිවරුන්ගේ පුත්තු උසාවියේදී ගිය ෂෝටක් ගහගෙන තාත්තා ජනාධිපති කාලේ බාප්පා ජනාධිපති කාලේ උසාවියට යන ෂෝටක් ඇඳගෙන. නීතිය ඒගොල්ලන්ට අදාළුුන්නේ නැහැ. එහෙම ඉතිහාසයක් තිබුණේ. හැබැයි අපි ඒක තමයි නැති කරේ. හැබැයි මෙතනින් ඉස්සරහට එහෙම වෙන්න බෑ. මෙතනින් ඉස්සර අපි වෙනස් කළා තියෙන්නේ.
2: සෙවනකල සීනි කර්මාන්ත ශාලාව දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. ඒ සේවක වර්ජනයක් හේතුවෙන්. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු වලින් ඉවත්ව තිබුණේ පසුගිය 25 වනදා සවස දෙකටයි. මේ හේතුවෙන් මූල්‍ය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දිනවලදී අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සේවකයන්ට නිවාඩු ලබා දී තිබුණා. ඊයේ නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබුණේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින්. එම දැනුම් දීම නොතකා සේවකයන් වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීම සඳහා දින නියමයකින් තොරව කර්මාන්ත ශාලාව වසා දැමුණා. කාන්තාවක් පැහැරගෙන යමින් සිටි බව පැවසෙන මෝටර් රථයකට පොලිසිය වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. ඒ එම රථය පොලිස් අනනොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමත් සමගයි. කාන්තාවක් මෝටර් රථයකින් පැහැරගෙන යන බවට පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා නාරාහේන් පිට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව නාවල පාලමසල මාර්ග බාධකය යොදා රථවාහන පරීක්ෂා කිරීම සිදු කර ඇත්තේ පොලිසිය විසින්. එම අවස්ථාවේදී පැමිණි මෝටර් රථයක් පොලිස් අනනොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. එම මෝටර් රථයේ සිටි පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන කාන්තාව පොලිස් බහරයට ගෙනුණා. මෝටර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. සීගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් චීන ජාතිකයන් දෙදෙනාට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. ඒ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර චීන ජාතිකයන් දෙදෙනාට චෝදනා එල්ල වුණා. කොළඹ අපරාධ කොට්ටහාශය සිදු කළ විමර්ශනයකදී ඔවුන් අත්අඩංගුවටගෙන තිබුණේ සීගිරිය ප්‍රදේශයේදී. ඝාතනයට සම්බන්ධව චීන ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පසුගියදා මහජන සහය අපේක්ෂා කරමින් ඔවුන්ගේ දත්ත මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා. චීන ජාතිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ පසුගිය ජූලි මාස 23 වනදායි. මියගිය චීන ජාතිකයාගේ සිරුර ඇහැලියගොඩ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක තිබී සොයාගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවටගත් චීන ජාතිකයන් සංඛ්‍යාව 2 දෙනෙක්. ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් නැංගුරම්ලා සිටින ඉරාන නෞකා පිළිබඳ අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ සඳහන් කළේ එම නෞකා මෙරට මුහුදු සීමාවට ඔබ්බෙන් රැදී සිටින බවයි. නෞකා සඳහා අවශ්‍ය පහසුකම් සැපීමක් සිදු නොවන බවද ඔහු පැවසුවා. ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 13ක් පමණ ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ ඉරාන ඉන්ධන නෞකා නැංගුරම්ලා නොමැති බවයි නාවික හමුදාවද සඳහන් කළේ. මෙරටට අයත් මුහුදු සීමාව වන නාවික සතපුම් 12 තුළ යාත්‍රා කරන සහ එම සීමාවට ඇතුළු වන සියලු නෞකා පිළිබඳ අධීක්ෂණය කරන බව නාවික හමුදාව පැවසුවා. මෙරට මුහුදු සීමාවේ ආරක්ෂා පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව පනවා ඇති අවහිරතා හේතුවෙන් එම නෞකාවලට ඉරාන වරායන් වෙත ලගාවීමට නොහැකි වී ඇති බවයි. අදාළ ඉරාන නෞකා තුළ ඉන්ධන තොග නොමැති බවද ජාත්‍යන්තර නෞකා දත්ත උපුටා ගනිමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා. හදිසි ජලගැලීමෙන් නේපාලයට සිදු වූ හානිය යථාතත්වයට පත්කිරීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන 4.5 අතර මුදලක් වැය වනු ඇති බවට ඇස්තමීන්තු කර තිබෙනවා. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සිදු වූ හානිය තක්සේරු කරමින් සිටින බවයි. ජලගැලීමෙන් නිවාස මෙන්ම යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදු වුණා. ජලවිදුලි බලාගාරවලටද හානි සිදු ඇති බවයි නේපාල බලධාරීන් සඳහන් කළේ. නේපාලයේ සිදු වූ ජලගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගියා. මේ වන විට අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 2400ක්. ටිබෙටේ සිදු ඇති මරණ සංඛ්‍යාව 7ක් බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ. 554 දෙනෙකු අතුරුදන්. නේපාලයේ අතුරුදන්වුවන් අතරින් 517 දෙනෙකු විදේශිකයන් ලෙස හඳුනා ගැනුණා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සංකීර්ණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යලිසිරස්තල තිරිඟුපිටි මිල ඉහළට පාන් ගැන තීරණය අනිද්දා. සෙවනගල කම්හල වසා දැමී පොලිස් අන නොතැකූ මෝටර් රථයකට වෙඩි. චීන ජාතිකයන් දෙදෙනාට රැඳවුම් නියෝග. නේපාලයට ඩොලර් බිලියන 5කට ආසන්න හානියක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
9: ලොවපුරා සෙරිසර සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: අබිරහස් බලවේග තියෙන ඉර බැහැලා ගියාට පස්සේ කිසිම කෙනෙක් ඇතුල් වෙන්න බය වෙන ඝන කැලෑවක්.
2: අහම්බෙන් මේ කැලෑවට ඇතුල් වෙන කෙනෙක්ට ෆේස් කරන්න වෙන්නේ කැලෑව ඇතුලේ හැංගුණු මිස්ටීරියස් සුපර් නැචරල් ෆෝස් එකකට.
1: මේ විදිහේ අමුතුම කතාවක් තියෙන ද V1 මූවියක ළඟදිම රිලීස් වෙනවා.
2: සිද්ධාර්ථ් මල්හෝත්‍රා තමන්න තමයි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ.
1: මේ මිස්ටීරියස් ෆිල් එක තවත් වැඩි කරන්න විශාල් මිස්ට්‍රා, අමිත් ත්‍රිවේදි වගේ ටැලන්ටඩ් මියුසිෂියන්ස්ලා එකතු වෙලා තමයි ෆිල්ම් එකේ මියුසික් ක්‍රියේට් කරලා තියෙන්නේ.
2: ඉතින් V1 කියන්නේ අතීතයේ තිබුණා කියන මේ අද්භූත බලවේග ගැන ආයෙත් අපිව හිතන්න පොළඹවන වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්.
0: Talk of the town.

0: Town.
1: අබිරහස් බලවේග තියෙන ඉර බැහැලා ගියාට පස්සේ කිසිම කෙනෙක් ඇතුල් වෙන්න බය වෙන ඝන කැලෑවක්.
2: අහම්බෙන් මේ කැලෑවට ඇතුල් වෙන කෙනෙක්ට ෆේස් කරන්න වෙන්නේ කැලෑව ඇතුලේ හැංගුණු මිස්ටීරියස් සුපර් නැචරල් ෆෝස් එකකට.
1: මේ විදිහේ අමුතුම කතාවක් තියෙන ද V1 මූවි එක ළඟදිම රිලීස් වෙනවා.
2: සිද්ධාර්ථ් මල්හෝත්‍රා එක්ක තමන්න තමයි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ.
1: මේ මිස්ටීරියස් ෆිල් එක තවත් වැඩි කරන්න විශාල් මිශ්‍රා, අමිත් ත්‍රිවේදී

0: දියුණුවට ඔබ ළඟ.
1: හැම මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක්ගේ සතුට බිඳින්න එපා.
2: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
1: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
2: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන? අසකරණාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න. මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
3: මොකෝ මේ තරහින්?
4: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්සර් කරන්නේ ආගියතක් නැහැ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතට ඇත්තටම විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
10: එක උත්තරේ.
1: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
12: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
12: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
12: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
12: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
13: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
14: මං ඉතින් LB රන් ණයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
13: LB රන් ණය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් ණය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
1: We can see it.
15: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: දැන් වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: back-to-back love songs.
1: අසනත සීත කඳු පාමුලක මේ දුම් තුමාරක ලංවිලා ඉන්න

ඉතලන් ශුවක්ක මොහකරපු මගේ ආදරේ ඔය හිතට කතට දැනෙනකං තුරුල් වෙලා ඉන්න එනවද එක මොහතකට අපි දෙන්න විතරක්ම තනිවෙන ලෝකෙට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ සීඩ් එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
15: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
16: ඒත් ලොකු කරලා නේද?
15: නැතුව සර්. එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
17: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
18: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් වුඩ් සිටි.
19: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7031 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි
18: අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියත.

මෙන්නෝන සතුටු කඳුරු වලින් විතරයි. ඒ නිසා මගේ හිතෙන් ඉට ඉල්ලන එක අමතක කරන්න. ඔයා වෙනුවෙන් වෙන්නුන හිතක නතර වෙන්න මං වෙනුවෙන් වත්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දෙවිඳක්
2: වත්. ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දෙවිඳක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
18: real mapat experience එකකට නල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
2: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
5: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC රන්සලි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
9: ගංගාතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
18: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
4: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්?
0: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
4: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
0: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
21: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
22: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
23: Avans ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
22: Avans ticket ticket pay
21: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankway ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
24: දොරකුළු වැරෙන මතක සේප්පු.
25: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
24: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
26: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
27: තොරුමා ඉන්න දැනුඹගා
1: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නේ ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ගේ සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
11: සින්දු සියත අනුග්‍රහය.
12: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
13: ස්වර්ණමහල් මේකමෝ ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
14: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය, 2 භ්‍රමණය.
13: ඉස්කෝලේ අටවසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
15: යතර පොකට් මනී.
13: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
16: Weekend Seata
27: Divina Pura.

back-to-back love songs. කවුද කියලා දන්නේ? ඇස් වලින් කතා කරන්න. ගල් හිතක් කොනක් තුනු වෙන තරම් ආදරය කරන්න.

0: මැනික සමහරත අවස්ථයනවා මට ඔයාව මගේ ළඟම තියාගන්න පුළුවන්නම් කියලා හිතුණා. පොඩි තුරක්වත් ඈතින් ඉන්න බෑ කියලා හිතුණා. ඒ තරමටම මට ඔයාව ඕන. ඔයා අතරේ හෙමින් හෙමින් විඳින්න ඕන. මට මගේ ජීවිතේ ලැබුණ වටිනම තෑග්ග මගේම කරගන්න ඕන.
1: බොහෝ

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 7300 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0711 7333 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 230යි. දේශීය සුදු නඩු සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 193යි. කීරි සම්බස් සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. සුදු කෙකුළු සම්බස් සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. CIC බාස්මති සහ කිලෝග්‍රෑම් එකක් රුපියල් 550යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
6: We can සියත.
7: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙවයින්.

තලු කොපුල් වල පහස විඳින්න, නළලත උණුසුම් කරන හාදුවක් තියන්න, හිත ඉක්මන් කරවනවා මාව. එත් බය වෙන්න එපා, මගේ මැණික ගාව මහත් පොඩි තරුවෙක් වගේ කේ කරුව හැදුනා.

0: රාත්‍රියටයි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ තයන්න. නැතිනම් අමතන්න 0112936003.

0: back-to-back love songs.
1: සංසාරෙ කොහේදී හරි මීට කලින් අපි හම්බෙලා තියෙන්නේ නැති. නැත්තම් මෙච්චර ලෙංගතුකමක් හම්බුන පළවෙනි මොහොතෙම දැනෙන විදිහක්

නිකම් පලන් හිටියා වගේ හැඟීමක්. කාලයක් තිස්සේ තන්නා දුරන කෙනෙක් වගේ හැඟීමක්. හරිම හොරු පුරුදු හැඟීමක්. හැඟෙන්න විදියක් නැහැ. කොහොම වුණත් හෙටත් පුදුමෙන් බලන් ඉන්න මේ වෙලාවේ අපි විඳිමු නේද? අපි වෙනුවෙන් වෙන්න ඕන මේ තප්පරේ.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයක් ඇතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5 ම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable

මතක ඇවිස්සෙන මොහොතක් කොයි වෙලේ උදා වේද කියලා මම පයෙන් ඉන්නේ. තනියම හිත හදාගන්න තාම පුරුදු නෑ මට. ඒ නිසා ඈතට උන ඔය හිත ඈතින්ම ඉන්න, මට තනියම ඉන්න දෙන්න.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7.
2: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
3: රැයක් පුරා විඳින පැයක්
5: රැදායයි
3: ගීතයයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරලිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තුර වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කුන්දේසි සහිතයි.
7: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා, 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා.
8: එක උත්තරේ.
9: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 152 අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සියතහන්න.
11: Weekend
12: සියත. Divine Apura.

0: back-to-back love songs.
1: යන්න ඕන නම් කියන්න තිබුණා. නැති ප්‍රශ්න මවන්න.

0: සෙනෙහසක් දැනුන තප්පරේ එයලුත් සෙනෙහස ළඟට යන්න තිබුණා. ගිහින් ඒ සෙනෙහසවත් එකහිතින් විඳින්න තිබුණා. ඔයා එම කළා නම් මේ තරම් විඳවන්න මට හේතු හැදෙන්නේ නැහැ.
1: විඳින්න

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක්ගේ සතුට බිඳින්න එපා.
2: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
1: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
2: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන? අසකරනාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සියතහන්න. මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලාන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11.
3: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනන්ස්
4: Innovation Earns Recognition.

ජීත දෙවයිනපුරා back to back love songs දවසක්කේ පොළවක් අගේ තරගෙන හැමතේම දෙතරලා යන

මගේ කියලා ඇල්පෙනති තුඩක තරන්වත් දෙයක් ඔයාට ඉතුරු නොවෙන්න විසිරිලා යන එදාට අහස වගේ ඔයා වෙහි වස්සන්න එපා ඇල තුළ ඉතිරිලා දෙකට තලා යන්න ඉරි තලන බව හොඳටම දැක දැක අවැසි මොහොතේ වෙහි වලාවක්වත් නොඒවා මට.

0: ලස්සට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හැම මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක්ගේ සතුට බිඳින්න එපා.
2: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
1: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
2: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන? අසකරනාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණමඩුව.
1: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
4: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 0111 7400.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771133000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ බව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් ඇත්තටම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්නේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට,

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0721132777
6: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
7: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
8: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා
10: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
12: සියත පොකට් මනි අනුග්‍රහය
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
14: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
15: මාව දැකලා හැංගුණානේ
16: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
14: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලෙන් පිරි නගරයක්
17: මට එහෙම ඕනේ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ
14: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
18: සියත ටීවී තුලින්

0: ఎలా కల్పన కరలా జూలియస్ సీసర్ అహస దిహా బాలల తావ వచన కివలు
1: అహసిన్ వటన ఎక
0: ఓకే అనుగు అహసిన్
1: నా నా ఇక ఫేరట ఎక
0: కేనుగు
1: అర అహసిన్ వటన ఎక దియ బిందక
0: జూలియస్ సీసర్ కేన అహసిన్ నిహా తరుమల్ దిగే මගේ අකානම උත්සාහන්න එපා අහසින් වැටෙන එක දී බිඳුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive on grind
3: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95% කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා තැගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
14: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්ත බත්ත
16: real mapat experience එකකට නැල්වත් බත්ත
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
20: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත්. අමතර 0115880400 LOLC රන් සවි රන් අය සේවාව වයිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
21: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
22: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
23: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
24: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
22: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
25: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
26: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
25: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
26: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
27: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
28: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
29: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
30: Avans එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
29: Avans ticket ටික pay
28: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankway ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
31: දොරගුළු වැරෙන මතක සේප්පු
32: මිනිස්සු හරීම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා
31: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
33: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්නා එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
31: රැයක් පුරා විඳින පැයක්
33: රැදායයි
31: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සිට අහන්න
0: මෙන්න ප්‍රශ්නය. පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය 2. භ්‍රමණය.
1: ස්කූලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
2: Weekend Theater. Theater. Divine Apura.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා

සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: ඔබම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවේ ලොවම පිළිගත් චාටඩ් එකවුන්ටන් කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.7455.
1: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලාකියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය, අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.
2: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0.76567874.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
6: Brand new unat registered unat 3-wheel එකක් ගන්නවනම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0.114 700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
0: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: යප පොකට් මනී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: We can සියත

0: Luna da Sudu Kotigena e Disney.
1: Denin Anna. Sati Tavasana Havas Dekata.
2: Theater Hot and Spicy with Sudu Kochi.
1: Godak Kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
4: Theatre, Tele Depeya. Alut Kalawakata Telenaatya Pelak Balanna.
5: Hatara Dena Gana Podi Kossak Thiyena.
6: Man Nan Hitanne Atha.
4: Dakina Heena Pinena Maaneeta Langwada Siyalla Bonduwa Yana Nimeshayak.
7: Api Ona Abiyogayak Bara Ganna Lasthi.
8: Mata Ona Karet. Me Wage Challenge Ekak Ganna Puluwan Taruna Kollo Kelu Tika.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: සේප්පු.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අයළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අන්න
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.

0: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
0: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
2: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගිබ් එකකින් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. Double decker, double delight, double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ girl friends ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
3: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතුලි සිල්ලාරේ අංචක්කාරේ.
3: තිලක වර්ධන textiles. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න. ජීවිතේ කොට යන්න.
5: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28-29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතුරු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
6: මෙන්න ප්‍රශ්නය. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1. මැයි සිට සැප්තැම්බර් දක්වා, 2. නොවැම්බර් සිට ජනවාරි දක්වා.
5: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමී මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9 වසරයි 0714-151-151 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
5: හෙට උදේ 5 කාලට සිය තහන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: මොහොතකම ජීවිතය විඳින්න. හැබැයි තව කෙනෙක්ගේ සතුට බිඳින්න එපා.
2: හෙට මැරෙනවා කියලා හිතලා ජීවත් වෙන්න අද සතුටින්. හැබැයි තමන් සතුටෙන් ඉන්න අනිත් අයගේ සතුට බිලිබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා.
1: අඩුවක් නැතුව ලැබුණු ජීවිතෙන් සමාජයට පාඩුවක් කරන්න එපා.
2: මොනවද මේ ජීවිතේ ඔබට අඩුවක් තියෙන? අසකරණාසේ දිව ශරීරය හොඳින් තියෙනවා නම්, හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ කල්පනා කරන්න ඕන ඔබේ චින්තනය වෙනස් කරගෙන ලෝකය වෙනස් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට.
1: සසර ගමනක අවසන නිවන හොයාගන්න හෙට උදැස්සන 7ට සිය තහන්න. මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ. ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
4: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙවයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: my doms, boy.
1: Weekend Theater.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

අරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුඩැ

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරනසේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සුරු සැනක් වුවද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයෙන්ටද අමනුෂ්‍යයෙන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.